0: 97.7 Lakhana Radio ITN.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 45.

0: ලකනහගනින වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතිය තිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594, 011-775-493 අමතන්න.
1: දෙත්තා දෙත්තා.

0: තත්වය හේතුවෙන් රැඳවිය කුමේ ගොස්තවත් රැඳවියන් අට දෙනෙකුතුව ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවත් ඒ පෙරවරුව වරමිට ආරක්ෂකංශ සමග බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්වය පාලනය කරගත් බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හේමන්ත ප්‍රසාද් මහතා සඳහන් කරා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. මහරහිරේ පැය 14ක්ම රඳවියන් අතේ 104ක් වෙනත් හිරගෙවල් වලට මුළුතැන්ගේ ප්‍රධාන ජේලර් කාර්යාලය රෝහල පුනරුත්ථාපන අංශය විනාශයි. වසම් 3කට ඇඳුරු නීතිය ඥාතීන් ගෙනුත් උද්ඝෝෂණ කියලා සඳහන් කරලා තිබෙනේ. කැරල්ලින් රඳවිය කුමාරට මරුට 8ක් රෝහලේ කියලායි සඳහන් කරලා තිබෙනේ. ලංකාදීප පුවත්පතේ ශ්‍රේණක් ප්‍රසන්න ජයසූරිය ගයන් සූර්යාරච්චි ඒ වගේම තිස්ස කොටින් කඩුව සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ වාර්තාවගෙන තිබුණේ. අපි අවධානය යොමු කරන ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: ඔගේ අනද සඳහන් කර දෙන මහර බන්ධනාගාරයේ සිද්ධිය ආණ්ඩුව පීඩාවට පත් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ අබේ වික්‍රම මහතා පවසනවා කියලයි සඳහන් වෙන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
2: මේ සිද්ධ වෙච්ච සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කීප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේක තරයේ විශ්වාස කරනවා. මේක කාගේ හරි සැලසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. මොකද ඒ තරම් ලොකු විනාශයක් අපිට සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක්. සැලසුම් රහිතව මේගොල්ලෝ කරේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ විමර්ශන කරන්න ඕන. අපි දකිනවා මේ වෙනකොට සමස්ත රජයේට දැවැන්ත චෝදනාවක්, දැවැන්ත පීඩනයක් එල්ල කරනවා මෙන්න මේ බන්ධනාගාර රැඳවියන් සම්බන්ධව. එතකොට අපිට පොඩි සැකයක් තියෙනවා. අපිට මෙන්න මේක දරමුණ, මෙන්න මේ රජයේ අපහසුතාවයට පත් කිරීම දරමුණ කියලා අපිට දේශපාලනයේ කිසිම දෙයක් නැහැ. අපිට ඇත්තටම මේ ආණ්ඩුවත් කිසිම සම්බන්ධයක්වත් නැහැ. අපි මානවිකන්, අපිට කුඩු ගහන කෙනාගේත් මානවිකම අපි රකින්නවා. සියලු දෙනාගේම ඔවුන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හැබැයි මේ මොහොතේ අපිට පේනවා මේ කීප දෙනෙකුගේ අවශ්‍යතාවයක් මත බහුතරයකගේ මේ රටේ මානවිකම් කියන දේ උල්ලංඝනය වෙන විශේෂම සිරකරුවන්ගේ, මේ ඉන්න ගෝලයෝ, මේ ඉන්න අයගේ ප්‍රධානියෝ කවුරු හෝ මෙන්න මේ දේශපාලන වශින්තරණයක් සිද්ධ කරගෙන මේ දේ කරනවද කියලා අපිට පැහැදිලි හැඟීමක්.
1: මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ එය අඩපණ කිරීමට සිදුකරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මහර සිද්ධිය හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්‍රකාශ කළා. කොපමණ බාධක පැමිණියද මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ සටන අත් නොහරින බවයි ඒ මහතා පවසන්නේ.
3: මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත හේතුව කුමක්ද කියන එක නම් තවම මම හිතන්නේ නිල වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒ පිළිබඳව අධිකරණ ඇමතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් නිල ප්‍රකාශයක් ඉදිරියේදී කරයි. නමුත් අපට දැනගන්නට තියෙන තොරතුරු අනුව අපි දන්නවා මෙතෙක් කල ලංකාවේ සියලුම බන්ධනාගාරවලට ඉතාම පහසුවෙන් මද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඇතුළට පහසුවෙන් මද්‍රව්‍ය ගියා. නමුත් ජාතික ජනබලවේග රජයේ පැමිණීමෙන් පස්සේ බන්ධනාගාර ඇතුළට මේ වගේ නීති විරෝධී ද්‍රව්‍ය නොලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා. එතකොට මේවා මුල් කරගෙන තමයි ඇතුළේ බන්ධනාගාර ඇතුළත නොසන්සුන් වී නැති වෙන්නේ කියලා දල අදහසක් අපට තියෙනවා. නමුත් මේ අපරාධයට වගකීතු අයට නිශ්චිතවම දඬුවම් පැමිණවීම කරනවා. මතකයි ජනාධිපතිතුමා අනුර සහෝදරයා ප්‍රකාශ කළා මද්‍රව්‍ය වලට එරෙහි සටන භයානකයි. හැබැයි මද්‍රව්‍ය වලට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි. රජයක් විදිහට අපි රටම එකට ලෙස සියලුම ආකාරයේ මද්‍රව්‍ය රටට පැමිණීම, රට තුළ බෙදා හැරීම නවත්වමින් යන්නේ.
0: එතකම අපි දෙවෙනි පුවත්පතේ අද සඳහන් කළ තිබුණු වාර්තාවකට අවධානය යොමු කරනවා. ගැටුම පිටුපස සිටින මහමොල කරුවන්ගේ පැටිකිරිය සොයනවා ඇමති හර්ෂණ නානයක්කාර කියන කතාවක අද නෝමන් පලිහවඩන චමින්ද සිල්වා ගෙනන වාර්තාවේ සටහන් කළ තිබෙනේ. මහර බන්ධනාගාරයේ පෙරද සවස හටගත් කලබලකාරී සිද්ධිය පසුපස සිටින රඳවයන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු පොලිසිය සහය ලබාගෙන විමර්ශන ආරම්භ කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ දානයක්කාර මහතා දෙවෙනි පුවත්පතට සඳහන් කළ තිබුණා. සියලු කරුණු සොයා බලා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර වැඩිදුර කරුණු නිරීක්ෂණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දෙවෙනි පුවත්පත මෙහිදී සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ සටහනට.
1: අපේ අවධානය යොමු කරමු ගියහන් ඔබ කියෝ වගේ ලංකාදීප පුවත්පතේ අද සඳහන් වෙලා තියෙනවා පූජිත් සහ හේමසිරිට ජම්පරය අන්දවයි, විශේෂ පහසුකම් නැහැ, සතියකට වරක් පවුලේ අයට බලන්න අවසර, පිටින් කෑමත් බැහැ කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කළේ.

0: තියෙන්නේ. අපේ අවධානය යොමු කරමු දින වෙන පුවත්පතද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණ ගැන අපි අවධානය යොමු කරමු.
1: පාස්කු දින ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් යම් දවසදී වාර්තා කළ තිබෙන මේක මගේ වරදක් නෙමෙයි. වගකිව යුත්තේ මෛත්‍රීපාලයි. මරණ දඬුවම නියම වූ හේමසිරිකයයි කියලයි අද සටහන් කළ තිබෙන දින වෙන පුවත්පතේ අනුචා ප්‍රියංගනීගෙනන වාර්තාව. එතකම මන්දකද දිවයින පුවත්පතත් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ සටහනට.
0: ඔව් අද සඳහන් කරලා තියෙනවා අපි වැඩිදුර තොරතුරු සඳහා අවධානය යොමු කරමු. දිවයින පුවත්පතත් සඳහන් කරලා තියෙනවා හිටපු පොලිස්පතිවරයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු එල්ලුම් ගස් යව ඓතිහාසික නඩු තීන්දුව කියලයි දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. සුජිත් හේවාජෝලිගේ අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මරණීය දඬුවම් නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට වන්දනාගාරයේදී විශේෂ පහසුකම් නොදෙන බව වන්දනාගාර මාධ්‍ය ප්‍රකාශක වන්දනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා සඳහන් කළා. මේ දෙදෙනා මරණ දඬුවම් නියම කෙරුණු සිරකරුවන් රඳවනු ලබන සිරමැදිරිවල රඳවා ඇති බවත් අච්චු විදින සිරකරුවන්ට දෙන සිර ඇඳුම වන ජම්පරය අඳවා ඇති බවත් තමයි සඳහන් වෙන්නේ. දෙදෙනාට පිටතින් ආහාර ගැනීමට හැකියාව නොලැබෙන අතර බන්ධනාගාර නීති රීතිවලට අනුගතව සතියකට වරක් පවුලේ අයට දෙදෙනා දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙනවා කියලයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවලදීද පිටතින් ආහාර දීමක් කළ නොහැකි වන අතර සබන් සහ දත් බෙහෙත් වැනි සනීප ආරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබා දීම කළ හැකි බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. හමුවීම් සඳහා පවුලේ සාමාජිකයෙකු බන්ධනාගාර නීති අනුව ලියාපදිංචි විය යුතුයි. නත්තල් අලුත් අවුරුදු වැනි විශේෂ ජාතික සහාගමික උත්සව අවස්ථාවලදී පමණක් ආහාර රස කැවිලි පිටතින් ගෙන ඒමට බන්ධනාගාර ප්‍රධානීන්ගේ අනුමැතිය අනුව නීතිමය සහ ආරක්ෂක පරීක්ෂණවලට යටත්ව අවස්ථාව සලසා දෙනවා කියලා යද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ.
1: ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලාවම දකරණක් වෙලා උදැසන 6යි
0: විනාඩි 17යි
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලව් දෙසන හය විනාඩි 22යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දින වෙන පුවත්පතට අපි අවධානය යොමු කරන සූදානමද දිවින පුවත්පත වාර්තා කළ තිබෙනවා නව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න අද උපාලි කරුණාරත්න සහ රක්ෂණ ශ්‍රියන්ත ගිනන වාර්තාවේ සටහන් ලා තිබුණා නිකුත් පුවත්පත්වලත් අද මම දැක්ක ඡායාරූප සහිතව මේකලා ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා
1: දෙවෙනි පුවත්පතත් සඳහන් කරන ගැහන අද මේ සම්බන්ධයෙන් තොරතුරු නව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න වැඩ බාර ගනී අද ඔහුගේ පවුලේ ඈත් සමගින් සිටින ඡායාරූපයකුත් සමගයි දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපති ලෙස ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා සිකුරාදා රාජකාරී භාර ගත්තා කියලායි සඳහන් වෙන්නේ රාජකාරී භාර ගැනීමට පෙර නව යුද හමුදාපතිවරයා බතරමුල්ල රණවීර ස්මාරකයේ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වුවා කියලත් සඳහන් කරලා තියෙනවා. අනතුරුව යුද හමුදා මූලස්ථානයේදී සාම්ප්‍රදායානුකූලව සම්මාන මුරය සහ පෙළපාලියක් පිරිනැමුණා. සර්ව ආගමික ආශිර්වාදයේද ලබාගත් ඔහු නව යුද හමුදාපතිවරයා මාතර ශාන්ත සර්වේස සිඳුහලේ ආදි ශිෂ්‍යයෙක් කියලත් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. දැන් පසුගිය පළමු වනදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රනින් බැබලවීමට රුමේෂ්ට හැකියාව ලැබුණේ සම්බන්ධයෙන් වන සටහනයි අද දවසේදී වාර්තා කරලා තිබෙන්නේ. අද සීලම් පුවත්පත්වල මේ සම්බන්ධයෙන් ක්‍රීඩා තොරතුරු විදාහයට වාර්තා කළ තිබුණා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පෙරේදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි හෙල්ල විසකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මලල ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා කියලා සටහන. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාගත හැකි වේ වසර 76කට පසු වීම විශේෂත්වයක්. අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනා ගන්නා ලද්දේ 1950 ඔක්ලන්ඩ් ක්‍රීඩක උළෙලේදී යාර 440 කඩලු පැන දිවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් විසින් කියලත් සඳහන්. රොමේෂ් තරංගස්සේ ජයග්‍රහණයෙන් අනතුරුව ස්කොට්ස් ටවුන ක්‍රීඩාංගණයේ සිට ජයග්‍රහණය සමරු අයුරු අදවසේදී ශ්‍රී ලංකා දාචයක් සහිතව ඡායාරූප සහිතව අදවසේදී වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත බන්දක් අනිකුත් පුවත්පත තුළ ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අද දෙවෙනි පුවත්පතෙත් ක්‍රීඩා පිටුවේ ඔය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තිබුණා.
1: ඔගේ අනද සඳහන් කරන පොදුරද මඩලු ක්‍රීඩා බිමේ ශ්‍රී ලංකාව බැබලවෝ අපේ රුමේෂ්. එහිමයි දිවයින පුවත්පත සඳහන් කරන්නේ. දිනමින පුවත්පතත් සඳහන් කරනවා හෙල්ලෙන් රන් පදක්කම් දිනු රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම් කියලා මේ විදිහටයි අද දිනමින පුවත්පත සටහන් කළ තින්නේ. කෙසේ වෙතත් අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මෙවන් ජයග්‍රහණ දිගින් දිගටම ශ්‍රී ලංකා මාතාවට රැගෙන එන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය 2025 උසස් පෙළ සරසවි ප්‍රවේශයට ලියාපදිංචිය මේ සතියේ. සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා.
0: සරසවි පිවිසුම් කඩයිම් ලකුණු එයි සෙසු හෝ 41746කට මෙවර සරසවි වරන් ඉසෙඩ් ලකුණු 11-12 අදවසේදී සඳහන් කළුනි. ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සඳහා මෙවර සිසුන් 41746 දෙනෙකු තෝරාගෙන සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. ජෛව විද්‍යාව 9915, භෞතික විද්‍යාව 7268, වාණිජ අංශෙන් 8061, කලා අංශෙන් 11417, ඉංජිනේරු තාක්ෂණවේදෙන් 2483, ජෛව පද්ධති තාක්ෂණවේදෙන් 1479, වෙනත් 1123 ආදී වශයෙන් මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාව සඳහා සිසුන් තෝරාගෙන තිබෙනවා කියලා සඳහන්. මෙතර පෙරාදෙනිය විශ්වවිද්‍යාලය සඳහා ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව සහ රෝහණ විශ්වවිද්‍යාලය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය වෙනුවෙන් නව උපාධි පාඨමාලා දෙකක් මෙම අධ්‍යන වර්ෂයේ සිට අලුතින් හඳුන්වා දී තිබෙනවා කියලත් අද ලංකාදීප පුවත්පත වැඩි දුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: උසස් පෙළ උපකාරක පන්ති හෙට රැයින් අවසන්. අද සන්ධ්‍යා කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු සඳහන් කළ තියෙන උසස් පෙළ උපකාරක පන්ති හෙටින් අවසන් වන බවයි සඳහන් වෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රී 12 සිටත් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අනිද්‍යා මධ්‍යම රාත්‍රී 12 සිටත් සම්පූර්ණයෙන්ම විභාගය අවසන් වන තෙක්ම තහනම් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ.
0: එතකම ලංකාදීප පුවත්පතේ අද තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. අගවිනිසුරුව දොර කාලය වසර 6 කියලාද ප්‍රශ්නාර්ථයක් සහිත වාර්තාවක් කළ තිබුණා රාජ්‍යයෙන් යෝජනාවක් අද දමිත් වික්‍රමසේකර ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාව. අගවිනිසුරුව දොරය දැරිය හැකි කාලය උපරිම වසර 6කට සීමා කිරීමට රාජ්‍ය බලාපොරොත්තු වෙන ආරංචි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීම සඳහා රාජ්‍ය කියන ඒමට බලාපොරොත්තු වන සංශෝධනයට අගවිනිසුරුවරයාගේ දොර කාලය වැඩි කිරීමටද එකතු වුණු ඇතැයි ආරංචි මාර්ගයේදී වැඩිදුරටත් සඳහන් කළා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සමග අගවිනිසුරුවරයෙකු වසර 6ක් දොරයක් දැරීමෙන් පසුව විශ්‍රාම ගන්නා වයසේ නොසිටියත් ඔහුට හෝ ඇයට එම දොරෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. නව යෝජනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65යි 67 දක්වා වැඩි කරනු ඇති අතර අභ්‍යචනාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ගන්නා වයස 63 සිට 65 දක්වා වැඩි කරනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පත අද සටහන් කරලා තිබෙන්නේ.
1: මෙට්‍රෝ බස් මගීන්ට සතියන්තයේ සහන පැකේජයක් සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් තබමින් ආනයනය කළ පතුල් පහළ මෙට්‍රෝ බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා කියලයි අද තොරතුරු සඳහන් කළ තියෙන්නේ. එමෙන්ම ආනයනය කළ එම බස් රථ 104 ලියාපදිංචි කටයුතු ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිතයි කියලත් අද තොරතුරු සඳහන් කළ තියෙනවා. ඒත් එක්කම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද සියලුම පුවත්පත්වල සඳහන් කළ තිබුණ මේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ඩෙංගු රෝගීන් 86,000ට නැගලා කියලායි සඳහන් වෙන්නේ. මරණ 62ක් වාර්තා වෙනවා කියලා රංජන් කස්තුරි අද ලංකාදීප පුවත්පතට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මෙරටින් වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි අද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: එකතක දැන් මේ කඩින් කඩ ඇතිවන වර්ෂාවත් එක්ක නැවතත් මේ ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ කොළඹ වට ප්‍රදේශවල නැවතත් මේ ඩෙංගු අවදානම ඉහළ ගොස් තියෙන බව තමයි වැඩිදුරටත් සඳහන් කළා තිබෙන සමස්ත දිවයිනේම. මේ කඩින් කඩ ඇතිවන වර්ෂාවත් එක්ක වතුරු එකතු වෙන තැන්වල නැවතත් මේ මදුරු කීටයන් බිහිවීම නිසා ඩෙංගු අවදානම වැඩි වෙලා තිබෙනවා. ඉතින් අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබේ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. ඔය හිස් තැඹිලි කොම්බ ඒ වගේම ටින් වර්ග ඒ වගේම හිස් ටයර් එහෙම තියෙනවා නම් ඒවා විනාශ කළ දමන, මේ මදුරුවන් බොහොම ස්ථාන විනාශ කළ දමන, විශේෂයෙන් ඔබගේ නිවසේ වැහි පීලිවල එකතු වන වතුර නිසා මේ ඩෙංගු අවදානම ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. අපි පොන්චු විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ලක්කන මෝනින් නිවුස් වලට හැගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව දවසන 6යි.
1: විනාඩි 30යි.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වලව් දසන 6 විනාඩි 31යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දිනේදී දිනුම් මාදිලා ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ ඊයේ 2026 අගෝස්තු මාසේ 2 වෙනිදා ඉරිදා දවසේ. ඒ දවසේදී මහජන සම්පත් ක්‍රියාත්මක වුණා ජයග්‍රහි 6267 වන දිනුම් වාරය විදියට. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ. ජයග්‍රහි අංක සටහන් වනවා අංක 8, නැවතත් අංක 8, අංක 5, නැවතත් අංක 5, අංක 7 සහ අවසානයේට අංක බින්දුව.
1: ගොවිසෙත 4509 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක් රැත්මුණේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි. ජයග්‍රහි අංක අංක 6, අංක 22, අංක 63 සහ අවසානයේට අංක 76 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගාපව ජයග්‍රහි 2615 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංක විදිහට අංක 2, ජයග්‍රහි අංක සටහන් වඩවා අංක 15, අංක 39, අංක 48 සහ අවසානයේට අංක 65.
1: දන නිධානය 2297 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක් රැත්මුණේ O ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහි අංක අංක 15, අංක 24, අංක 44 සහ අවසානයේට අංක 82යි ජයග්‍රහි අංක බවට පත් වුණේ.
0: හඳහන ජයග්‍රහි 1576 වන දිනුම් වාරයේ බලන්න මේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත ලොතරැයි පතේ සඳහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ තුලා ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහි අංක විදිහට හඳහන 1576 වන දිනුම් වාරයේ ජයග්‍රහි අංක බවට පත් වුණේ අංක 6, අංක 31, අංක 33 සහ අවසානයේට අංක 39.
1: අද සම්පත 842 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙලා තේනවා. ජයග්‍රහ අංක සටහන් වෙන්නේ අංක 5, නැවතත් අංක 5, අංක 7 සහ අවසානයේට අංක බිඳුව විදිහට.
0: NLB ජය 535 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය V ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙද්දී ජයග්‍රහ අංක විදිහට සටහන් වනවා අංක 7, අංක 2, අංක බිඳුව සහ අවසානයේට අංක 5.
1: NLB ජය හිම වෙනකොට සුබ දවසක්. 383 වන ජයග්‍රහ දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණා කුම්භ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහය අංක සටහන් වෙන අංක 18, අංක 36 සහ අවසානයේ අංක 55. ඒත් එක්කම සුබ දවසක් 383 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය 3637 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි
1: විනාඩි 34යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176479
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමදින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: බලව දස්නහ විනාඩි 42 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවර්ධන වගේම පින්සිරි ආර්යරත්න ගිනන භාර්තාව රත්මලානේදී ඝාතනය වූයේ කුඩු අංචුගේ මැනේජර් මද්‍රව්‍ය ආරවුලක්ද මුදල් ආරවුලක්ද පොලිසියට සැක කියලයි අද සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු දෙවන පුවත්පතයි අද වාර්තාව ගැන වෙත් තිබුණේ පාතාල කුලී ඝාතකයෙකු බෙසින් රත්මලාන කඳවල මන්සන්දියේදී හිසට වෙඩි තබා ඝාතනය කළ 57 හැවිරිදි පුද්ගලයා කුඩු අංජු නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා කියලා අද සඳහන් කළා තිබෙනවා දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලටත් අපි අවධානය යොමු කරන සූදානම් පෙරද සවස සිදු වූ මෙම ඝාතනය මද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මතද එසේත් නැත්නම් මුදල් ආරවුලක් මත සිදු වූයේද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරනවා එමෙන්න කුඩු අංජුගේ විරුද්ධවාදියා වන කොස්මල්ලි නැමැති මද්‍රව්‍ය ජාවාරම් කරුවා විසින් මෙම ඝාතනය මෙහෙයු බවටද පොලිසිය සැක කරනවා ඝාතනයට ලක් වූ පුද්ගලයා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඔහු ත්‍රීරෝද රථ රියදුරුක් ලෙස කටයුතු කරන අතර කුඩු අංජුගේ මුදල් පරිහරණය කිරීමේ කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා පෙරේද සවස මෙම පුද්ගලයා රත්මලාන කඳවල මන්සන්දියේ තවත් පිරිසක් සමග කතා කරමින් සිටියේදී පිටුපසින් පැමිණි කුලි ඝාතකයා ඔහුගේ හිසට වෙඩි තබා තිබෙනවා එම අවස්ථාවේදී ඔහු බිම වැටි ඇති අතර කුලි ඝාතකයා නැවතත් ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇති අතර හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර වලින් මෙම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා ඝාතනය සඳහා ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් යොදා ගන්නට ඇති බව පොලිසිය සැක පහල කරනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා
1: දිනමින පුවත්පතරයි මේ අවධානයෙන්ද සඳහන් කර තිනු අධ්‍යාපනයේ සෑම දරුවෙකුටම හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවේ ගල්බොඩ සිරේ ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේදී අගමැතිනිය කියයි කියලා යද සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්තිංශතරතුරු සඳහන් කළ තිනවා අධ්‍යාපනයේ සෑම දරුවෙකුටම හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් මිස වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරනවා දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ඒ නැන ඉසුර 2026 ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට එක් වෙමින්
2: මේ වනකොට රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න රජයක් හැටියට අපි කැප වෙලා ඉන්නේ රජයක් විදියට අපේ පැහැදිලි දැක්මක් තමයි අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවිය යුතු බව. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත් දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටම ආයෝජනයයි. විශේෂයෙන්ම අපේ රටේ අපිට තියෙන ප්‍රබලම සම්පත අපේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඒ කරන ආයෝජනය අපිට කවදාක්වත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂයමාලාව යාවත්කාලීන කරමින් දැනට තියෙන විභාග කේන්ද්‍රීය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණ.
1: Let's move to the Daily News newspaper. Fishermen asked to take extreme care to avoid collisions with floating containers. For the more in detail, the Fisheries and Aquatic Resources Department has issued an urgent warrant to all fishing vessels to remain extremely vigilant following reports that 17 empty containers fell off a merchant vessel and are currently floating in the sea area west of the Colombo port. It's audio gyan.
0: සුභාෂිනි සේනානායක අද දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නේ මාලදිවයිනින් නෞකාවේ කන්ටේනර් මුහුදට වැටීම ගැන විමර්ශනයක් මාලදිවයිනේ සිට මෙරටට ළඟා වූ බහඬ නෞකාවක තිබී කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීම සම්බන්ධයෙන් බෙළඳ නාවික අධ්‍යන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා පෙරේදා මෙරටට ළඟා වූ MSS ග්‍රැෆන් නෞකාවේ අසුරා තිබූ කන්ටේනර් පෙට්ටි වැටි ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් විය හැකි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය හාබ මාස්ටර් කපිතාන් ලක්ෂි වසන්ත සිවුරත්න මහතා සඳහන් කළ තිබෙනවා. වැටි ඇත්තේ හිස් කන්ටේනරයක් බව කියා සිටි හබ මාස්ටර්වරයා අධික සුළං හේතුවෙන් හිස් කන්ටේනර් බද ඇති පටි ලිහිල් වන බවත්, පැය 4න් 4ට ඒවා තද කළ යුතු වුවද අධික සුළං හේතුවෙන් ඒවා තද කිරීමට යෑමට නොහැකි වූයේ ද යන සම්බන්ධයෙන් මෙම විමර්ශන සොයා බලනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි දිනමින පුවත්පත වාර්තා කළ තියෙන්නේ.
1: එතකම දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. දෙවියන්ගෙන් ආරක්ෂාව වෙන්න අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතේ තොරතුරු සඳහන් කර තිබෙන අපේ අවධානය යොමු කරමු.
0: දිවියන්ගෙන් ආරක්ෂා වෙන්න පේරාදෙණිය සරසවි පාලනාධිකාරිය සිසුන්ට සේවකයන්ට දැනුම් දෙයි කියලා දැසෙල කුරුළු වංශ ගෙනන වාර්තාවේ සටහන් කළ තිබුණා මධ්‍යම පළාත් වාර්තාකරු. අපි බලමු මේ සම්බන්ධයෙන් වන සටහනට දිනමින පුවත්පතට අවධානය යොමු කළා.
1: පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දිවියන්ගේ ගැවසීම සම්බන්ධයෙන් ලැබී ඇති නවතම තොරතුරු සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රජාව සියලු අවස්ථාවලදී වඩාත් අවධානයෙන් සහ ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට දැනුම් දී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම දැනුවත් කිරීම සිදු කර ඇත්තේ පසුගියදා අලුයම් කාලයේ පශු වෛද්‍ය පීඨ සත්ව ගොවිපලේ ගව පැටවෙකු කොටිකුගේ ප්‍රහාරයට ලක්ව මිය යෑමේ සිදුවීමක් හේතුවෙන් කියලායි අද තොරතුරු සඳහන් කළ තියෙන්නේ. හන්තාන වනරක්ෂිත ආශ්‍රිතව ජීවත් වන කොටි විටින් විට විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණෙන බවත්, පශු වෛද්‍ය පීඨයේ ගවගාල ආශ්‍රිතව සතුන්ට ප්‍රහාර එල්ලවීමෙන් මේ බව තහවුරු වන බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා කියලයි වැඩිදුර තොරතුරු විදියට අද දිනමින පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: එතකම අපි අවධානය යොමු කරනවා ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පත් කරන සැලැස්මක් හදන්න ජනපති උපදෙස් දෙයි කියලාද සඳහන් කළ තිබුණා දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ අතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වන වාර්තාවට. ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගත වූ තිබුණද ජනතාවගේ බොහොමයක් ගැටළු වලට විසඳුම් ලැබී නොමැති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළු සංශෝධන කරමින් පවතින ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවද මෙරටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බවද පෙන්වා දී තිබුණා. එම කාර්ය එකවර සිදු කළ නොහැකි වුවත් පරිපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳව සංවාදයක් ඇති කරමින් ඊට මුලපිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබුණේ.
1: මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කරලා තිබුණේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද සඳහන් කරලා තිනවා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මලගම තීන්දුව කර අවසන්, ජනතාව ඉල්ලා නොසිටි විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්ස මහරාමේ ගුවි හමුවක දී කියයි කියලයි අද සඳහන් කළ තියෙන. 76 වසරක සාපේ ගැන කියා බලය ලබාගත් මාලිමාව අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීන්දුව කර අවසන් බවත්, ඒකාධිපතිත්වය ආඥාදායකත්වය සහ තනි පක්ෂ පාලනයක් රටේ ක්‍රියාත්මක කරන්න ජනතාව ඉල්ලා නොසිටි දෙයක් වන විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලත් අද තොරතුරු වාර්තා වෙනවා. ඒතකම බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණයේ රජය වහා පියවර ගත යුතුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කියන කතාවකුත් අද දිවයින පුවත්පතේ සඳහන් වෙනවා. බන්ධනාගාර පද්ධතියකට తాවකාලික පැලැස්තරේදීම නතර කර එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ කියලයි දිවයින පුවත්පතේ සටහන.
0: පළව දසන 6:51 අපි සූදානම් අද දසන 5:30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ නාවිකයට අවධානය යොමු කරන අද මධ්‍යම සබරගම ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා. සබරගම පළාතේත් මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා කියලායි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කළ තිබුණේ. එක්කම මේ මුලතිව් දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් උත් අදවසේදී තොරතුරු සඳහන් කළ තිබුණා.
1: මුලතිව් දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි කියලායි සඳහන් වෙන්නේ. උතුරු මැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50ක පමණ වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: වැස්සෙන් මහවැලිය උතුරා යකා පාලමේ වැඩ හබක් ජලයෙන් යට වූ යන්ත්‍ර කිහිපයක් පහළට ගසාගෙන යයි කියලා දවසේදී වාර්තා කළ තිබුණා. යකා පාලමේ යන්ත්‍ර සූත්‍ර ජල පහරට හසුව තිබූ අයුරු අදවසේදී ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. දෙවෙන පුවත්පත පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය කළු පාලම එහෙම නැත්නම් යකා පාලම සකස් කිරීමට රැගෙන විත් ඇති යන්ත්‍ර සූත්‍ර ජලයෙන් යට වී තිබුණා. දිට්වාසුලි කුණාටුවත් සමග විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ සකස් කිරීමේදී ඉතා අසීරු කටයුත්තක් වී ඇත්තේ මෙම පේරාදෙණිය යකා පාලම හෙවත් කළු පාලම පිළිසකර කිරීමේ මාස 7ක් තිස්සේ රජය විසින් උත්සාහ කරන එම පාලමේ මහවැලි ගඟ තුල ඉදිකර ඇති තිබෙන කුළුණ යලිත් යථාවත් කිරීමයි. දිට්වා සුලි කුණාටුවේදී ඇතිවූ ගංවතුර තත්ත්වය සමග පේරාදෙණිය යකා පාලමේ එක් කුළුණක් ඇලවී තිබුණේ අධික ජල පහර නිසා බව සඳහන්. එය පිළිසකර කිරීම සඳහා විශාල යන්ත්‍ර සූත්‍ර ගෙන විත් උත්සාහ දරමින් සිටියදී දින කිහිපයක සිට ඇදහැලන පවතින අධික වර්ෂාවත් සමග යලි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් එම යන්ත්‍ර සූත්‍ර ජලයෙන් යට වී ඇති අතර සමහර ඒවා ජල පහරට හසුව පහළට ඇදී ගොස් තිබුණා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් මම දැක්ක දිනමින පුවත්පතත් සම්බන්ධයෙන් අද තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කළ තිබුණා. මේව තමයි අද දවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තිබුණ ප්‍රධාන සිරස්තල, ඒ වගේම ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවතත් හමුවෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. ඒක ලක්කන මෝර්නින් නිවුස් වලට හංගෙන වෙලා මතක් කරන්නම්. වෙලා පුදස්සන 6යි
1: විනාඩි 54යි.

0: the World වලබදසන 6 විනාඩි 51 අපි සූදානම් දවසේදී විදෙස් පිටුවට අවධානය යොමු කරන්න.
1: අමරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කළ ඉරාන ප්‍රහාරය ට්‍රම්ප් අත්හිටුවයි මැද පෙරදිග රටවල් ඉල්ලීමක් කළ බව කියයි කියලා යද සඳහන් වෙන්නේ. ඉරානයේ සහ මැද පෙරදිග රටවල ඉල්ලීම මත ඊශ්‍රායලය සමග එක්ව සැලසුම් කළ මහා පරිමාණයේ හමුදා ප්‍රහාරය වහාම අවලංගු කළ බව ආමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. යුද ගැටුම් සම්මතයකට පත් කිරීම සඳහා ගිවිසුම් ගත වීමට අවශ්‍ය මූලික කොන්දේසිවලට ඉරාන රජ එකඟතාව පළ කර ඇතැයි හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමද ඇතුළත් එම ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ කොන්දේසියක් මත ඇමරිකාව ඊට එක් වූ බවද ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු වාර්තා වෙන්නේ මේ සම්බන්ධයෙන්. ඒත් එක්කම දකුණු පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙක් මියගොස් තිබෙනවා කියලා අද තොරතුරු සඳහන් වෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරමු. දකුණු පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ පිහිටි ලෝක ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන නස්කා රේඛා කලාපයේදී සැහැල්ලු ගුවන් යානක් කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා මොස්කව් නුවර බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා කියලා. 3 දෙනෙක් මියගොස් 21 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා කියලා අද සඳහන් වෙන්නේ. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ආපන ශාලාවක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙනවා කියලා අද දිනමින පුවත්පත විදෙස් තොරතුරු විදිහට තොරතුරු වාර්තා කරන්නේ.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ක්‍රීඩාපිටුට අවධානය යොමු කරද්දී මේකලාද සඳහන් කළ තිබුණා ශ්‍රී ලංකා පාකිස්තාන කාන්තා 2020 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට තරගාවලියේ ජයග්‍රහණයක් කියලා අද සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිවයිනු පුවත්පතේ මේ සම්බන්ධයෙන් වන සටහනට.
1: ඔව් අද සියලුම පුවත්පත් ගහන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිනා. ශ්‍රී ලංකා කාන්තා පිළ කලින්ම 2020 තරගයේ දිනයි ඉමේෂා සහ සංජනාගේ දස්කම් මතින් කියලයි අද ඡායරූපත් සමගින් තොරතුරු සඳහන් වෙන්නේ. සංචාරක පාකිස්තාන කාන්තා පිළට එරෙහිව පැවැත්වෙන 2020 තරගාවලියේදී ඉමේෂා දුලානිගේ වාර්තාගත ශතකයෙන් පසුව පළමු තරගයේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ දෙවැනි තරගයේද කඩුලු 6කින් ජය ගනිමින් තරගාවලියේ පෙරමුණ ගත්තා කියලායි සඳහන් වෙන්නේ. මේ සමග තරග 3කින් සමන්විත 2020 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකියාව ලැබුණා කියලාත් අද තොරතුරු සඳහන් වෙනවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහෙමයි සඳහන් වෙන්නේ. කළ හොඳ පස්සෙන් එළවනවා කියලා කියනවනේ බං. සෑර්ලගේ පස්සෙන් එළවන්නේ කළ වංචා දූෂණ හොරකම්නේ කියලා තමයි අද සඳහන් වෙන්නේ.
2: මිශ්‍ර සමයන් කාටුනේ දිවයින පුවත්පතේ විනිසුරු වරුන් විශ්‍රාම වයස සම්බන්ධයෙන් අවශ්‍ය නම් ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්ලු. දුවන්න දුවන්න ගහන මිනිහත් මෝඩයි, ගහන්න ගහන්න දුවන මිනිහත් මෝඩයි කියලා ආණ්ඩුවට හිතල වගේ කියලායි අද ශ්‍රේ සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. වී අස්වැන්න පල්ලම් බැහැලලු, බය වෙන්න එපා වසන්ත ඉන්න කල් කියලා තමයි අද සඳහන් වෙන්නේ.
2: අපි යනවා දිවෙන පුවත්පතේ ශාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ලඛන මෝනින් නිවුස් වලට. අපි නිමා කරන තෝරා ගන්නවා ශාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. බහර බන්ධනාගාර සිද්ධියට නම් ආණ්ඩුව ඉක්මන් පියවර අරන්ලු. ඒ මේගමෝ සිද්ධියෙන් පස්සේ පරිණත වෙලා වෙන්නති කියලායි අද Facebook කාටුනෙන් කියලා දෙන. අපි ලඛන මෝනින් නිවුස් වලට අදර මේ විදිහට නිමාටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: සුපිරි වෙට් ඇන්ඩ් රයික් ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි. ඉබන් වෙන්න.
7: සුබ දවසක් ශ්‍රී ලංකා.
8: සහයෝගීතා අනුග්‍රහය.
7: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71 711 711 1.
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
10: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: Good morning, darling.
1: Good morning. I born Subudasana.
0: මේ වගේ තැනක නිය වෙනස් මූණක් දකින්නකොට නිකක් නේද?
1: නියන්න. මොකද්ද මොකද්ද? දැන් කොහොමද අද මේ අලුත් මාසයක් අලුත් දවසක අපි උදේ මේ විදියට හම්බ වෙන්නේ? දැන් මේ පහුගිය දවස් ටික ගැත්තර පස්සේ anu මේ අපේ ලංකාව ගැත්තර පස්සේ ටිකක් ඉතාමත් හොඳ තැනක තිබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී. අපේ රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බබලවීමට හැකියාව ලැබුණ පසුගිය පළමුවෙන්දා පැවති තරගයෙන් හෙල්ල විසිකිරීමේ සවුවෙන් ඔහු ශ්‍රී ලංකාව රනින් බබලවීමට ඔහුට හැකියාව ලැබුණා.
0: හරි.
1: ඉතින් අපි ඔහුට සුබපතනම ශ්‍රී ලංකාව අවුරුදු 76කට පස්සේ තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මේ විදිහට මේ පදක්කමකින් රනින් බබලවීමට ලංකාවට හැකියාව ලැබුණේ.
0: වාද ඉස්සරහටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔව්. ආදනොත් දැන් මේ අවුරුදු 76කට කලින් කියලානේ අපි කිව්වේ. කවුද අන්තිමටම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මේ පදක්කමක් ලංකාවට ගෙනාවේ?
0: මං නෙවෙයි.
1: ඔයා නෙවෙයි. ඔයාගෙන අපු පදක්කම් ටික හොඳටම ඇති. ඩංකන් වයිට් තමයි ගෙනල්ලා තියෙන්නේ.
0: අපි ඩංකන් අයියා.
1: ඩංකන් අයියා. යාළුවෙක් නේ.
0: ඔව්.
1: හරි. ඔහු තමයි ඔහුගෙන් පස්සේ තමයි මේ විදිහට රුමේෂ් තරංග අපිට ලංකාවට මේ විදිහට රන් පදක්කමක් ගෙන ඒමට සමත් උනේ. අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මට ඒක තියෙන හොඳම තැන තමයි මේ අපේ අසල්වාසීන්.
0: ඔව්.
1: ඉන්දියාව.
0: ඔව්.
1: ඔහු හිතුවේ මේ ඔවුන් හිතුවේ අනිවාර්යෙන්ම මේ තරඟේ ජයග්‍රහණය කරන්නේ ඔවුන් තමයි කියලා.
0: හානිගන් හිටියාන ගැම්මෙන්නේ.
1: ගැම්මෙන් හිටපොතේ මේ පළවෙනි අවස්ථාව මේ රුමේෂ්ට හම්බ වෙච්ච වෙලාවේ රුමේෂ් ෆවුල් වුණා. මේ ඊට පස්සේ දැන් මේ ඉන්දියානුවන් ඔවුන්ගේ අර ඔල්වරසන් අම්මා කොහොමද චියර් එක?
0: ඔව් ඔව් දැන් හරිනේ කන්නේ.
1: ගංග ලංකාව ඩවුන් වෙන්නම දුන්නා.
0: ඔව් ඒක එකලංග එක ට්‍රික් එකක් නේද?
1: ඒක ට්‍රික් එකක් ඒගොල්ලෝගේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවත් සාමාන්‍යයෙන් එහෙමනේ.
0: ඔව්
1: පොඩ්ඩක් අර මේ
0: වැඩිපුර කෑ ගහලා නිකන් බය කරලා
1: බිම දාලා මේ සමදලා කරන්නම තමයි ට්‍රයි කරන්නේ. හැබැයි මේ රුමේෂ් තරංග දෙවෙනි අවස්ථාවේදී ඔහු මීටර 89ක් මට මතක විදිහට

0: ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.
1: අද මන්දේ නේද?
0: නන්දේ වුණාට උදේ නැගිටිද්දි හරි කන්නේ
1: නිකන් මට නිකන් අද දැන මට නිකන් ඉරිදා මූඩ් එකක්
0: තියෙනවා.
1: අයියේ
0: වැස්සත් එක්ක දැන් අපිට වැස්ස තිබුණට අනුව සමහර පැතිවලට වැස්ස නැහැ. මම දැක්කද මේ අර උදේ පත්තරවල වාර්තා කළ තිබුණ සමහර ප්‍රදේශවලට මේ වර්ෂාපතනේ නැති හින්දා ඔය වැව් එහෙම
1: හිඳිලා
0: දැන් ඒ වුණාට අපිට නම් දෙයියනේ කියලා මේ පහල තියෙන වැව් ටික ආපහු පිටාර කරලා තියෙන්නේ. දෙයියනේ කියලා පාර යන්න හම්බ වෙයි හවස වෙද්දි වැස්ස වැඩි වුණොත් එහෙම. දැක්කද මහවැලි ගඟේ එහෙම වෙලා තිබුණ දේවල්.
1: ඔව් නාවල පිටියේ පැත්ත එහෙම.
0: ඒ පැත්තට පොඩ්ඩක් දීලා තිබුණා නේ දොඹෙන් යන්නම.
1: ඉතින් පැත්තින කටේ පරිස්සමෙන් අපි මේ හිනාවිය කිව්වට ජීවිත අවදානම් තියනවා දැන් ආයෙමත් ඒ හින්දා පරිස්සමෙන් ඇලර්ට් එකේ ඉන්න.
0: ඇලර්ට් එකේ ඉන්නේ වගේම තමයි ওই දීවර ජනතාවට විශේෂයෙන් මතක් කරලා තිබුණා මේ මුහුදු යන අයට එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ දවස්වල මොකද මේ හුලං වැඩි. අපි දැක්ක කන්ටේනර් එක. කන්ටේනර් එක තිබිච්ච හිස් පෙට්ටියකුත් ගහගෙන වෙ තිබුණා ලංකාවට. ඔය වගේ දේවල් වෙලා තිබුණා. ඒක හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස් ටිකේ ওই මුහුදු යන අය ඒ වගේම මේ දීවර නාවික ප්‍රජාව සියලු දෙනාට මතක් කරන්නේ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඔයාලව අප්ඩේට් කරන්නම් ඉක්මනටම.
1: ඔව් බය වෙන්න පපි ඉන්නකම්.
0: අනිවාර්යෙන් බය වෙන්න පපි ඉන්නකම්. එහෙනම් අපි අසන සින්දුවක් අහලා ආයෙ මේ පැත්තටම මතක් කරන්නම් වෙලාව උදේ 7:00.
1: එනහට 7:00.

0: විකල්පි හඳ හන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳ හන ඔබත් අදම NLB හඳ හඳ බලාගන්න
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන් ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න
2: බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: උදේ 7:23 වෙලාව
4: හරි මොකටද අපි දැන් එන්න හදන්නේ
3: සද්දකට නක්මේ මේ මගේ ඇඟපත හැම ටිකක් හරි අමාරුයි
4: අතරම
3: ටිකක් නිදා ගන්න හිතරවා
4: කම්මැලි කම වැඩි ඔලුව රිදෙනවද
3: ඔලුව ටිකක් රිදෙනවා
4: හැම්බගතියක්
3: තාම නෑ
4: උණක් එහෙම නෑනේ
3: ඩෙන්ගු නෙමේ
4: උණක් එහෙම නෑනේ
3: උණක් එහෙම නෑ තව මේ උණට හරි කම්මැලි ඇඟට ටිකක් හරි අමාරුයි නිකන් අර ඇඟපත තලන දාලා වගේ
4: අනේ හන්දි නිකන් රිදෙනවා රිදෙනවා වගේ
3: අනිවාර්යෙන්ම හන්දි රිදෙනවා හන්දි කියන්නේ මගේ ඇඟේ තියෙන හන්දි පාර දෙන හන්දි රිදෙන්නේ
4: ඔය ඇඟේ හන්දි තියෙනවද
3: අනිවාර්යෙන්ම තියෙනවා මේ හන්දිපත් අමාරුව කියලා තියෙන මම මේ තවම හොයන මොන හන්දියද රිදෙන්නේ කියලා
4: මොකන්ද
3: තවම හරි හන්දි හිතා ගන්න බැරි වෙලා ඉන්නේ
4: කල ලයිට්ස් එම දින හන්දියක්ද
3: එහෙනම් තලවද හරි
4: හැබැයි ඉතින් ඔයා මේ ක්‍රිමි රාජ ට්‍රයි කරේ නැද්ද
3: තාම ට්‍රයි කරේ නැහැ දැන් මේ ට්‍රයි කරන්න තමයි හදන්නේ
4: හන්දි තෛලයක් තියෙනවා
3: හන්දි තෛලයක් මොකක්ද ඒ තෛලය
4: හන්දි තෛලයක් ඔය හන්දිපත් අමාරුවට එහෙම ගන්න පුළුවන් එතකොට ඔයාලට තියෙනවා නම් මොනා හරි ඔය හෙම්ඩිසාව ගතියක් නැත්නම් උණ ගතියක් වගේ සෙම ගතියක් වගේ තියෙනවා නම් ක්‍රිමි රාජ පේයාව තියෙනවා එතකොට නියම් උගුරේ අපහසුාවක් වගේ නම් වැල්මී පැණිය තියෙනවා වැල්මී කියලා කියන කොහමද අර උගුරට හරි හොඳ ඖෂධයක් නේ
3: ඒකනේ
4: මේ වොයිස් එකට එහෙම හොඳයි කියලා කියන මගේ වොයිස් එක මෙච්චර ලස්සන වෙලා තියෙන නේ හින්දා
3: ආ වායි වැල්මී කියලා එකද ඉපදිලා තියෙන්නේ
4: යා යා යා ඉතින් ඔයාට මෙන්න මේ වගේ අවසක් විසක් නැති නිෂ්පාදන පාවිච්චි කරන්න ඕන නම් ක්‍රිමි රාජ නිෂ්පාදන විතරමයි ගෙන්න ගන්න ඕනේ විශේෂම ගෙන්න ගන්නත් ඔයාලට chance එක තියෙනවා 0112 753 889 ට කතා කරොත් මේවා ඉතින් සුපිරි දනසල් වල ෆාමසි වල මෙන්න මේ වගේ තැන්වලනුත් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා මතක තියාගන්න 0112 753 889 ට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වස විස නැති අපේම රටේ දේශීය නිෂ්පාදනය තමයි ක්‍රිමි රාජ කියලා කියන්නේ
3: ඒ වගේම තමයි කැම ටික රස කරගන්න ඕන හද තිනු අපිත් එක්ක විජය නිෂ්පාදන අපේ රසය රටේ සැමට විජය නිෂ්පාදන අනිවාර්යෙන්ම එකතු කරගන්න වාගේ කැම වේල රසවත් කරගන්න ලංකාවේ කුළුබඩුවතින් කුළුබඩු සන්නාමය තමයි විජය කියලා කියන්නේ අපේ රටේ අපේම දේශීය නිෂ්පාදන වලින් සකස් කරන ලද නිෂ්පාදනයක් විජය නිෂ්පාදන කියලා කියන්නේ ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ අනුව මේ අපි කැමකට ගන්නකොට දැන් උදේටයි ඒ වගේම වැඩිපුරම රෑටයි නූඩල්ස් එකට පොඩ්ඩක් මේ අවධානය යොමු කරන්න අපේ පොඩොමව හරි කැමති නූඩල් එකක් එහෙම කන්න නේද
4: උදේටම හරි ලේසින හදාගන්න
3: ඔව් දැන් සාමාන්‍යයෙන් මේ මං හිතන්නේ මේ ඒක හරි බය නැතුව එක පාරටම ඇතෑරලා දැම්මා. උදේටම හරි ලේසිනේ හදාගන්න. නූඩ්ල්ස් එක කන්නත් ලේසිනේ නේද? මේ නූඩ්ල් එකක් ගත්තට පස්සේ ඇලෙන්නේ, බෙරි වෙන්නේ, තැම්බෙන්නේ නැති හොඳම නූඩ්ල්ස් එකක් තමයි
4: මේ.
3: තැම්බෙන්නේ නැති නූඩ්ල්ස් තියෙනවනේ. තැම්බෙන්නේ නැති නූඩ්ල්ස් තියෙනවා. ගත්තට පස්සේ නිකන් අර ප්ලාස්ටික්. එහෙම නැති, ඇලෙන්නේ නැති, බෙරි වෙන්නේ නැති ඉක්මනට තැම්බෙන හොඳ නූඩ්ල් එකක් තමයි විජය නූඩ්ල්ස් කියලා කියන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා වැඩි වැඩියෙන් විජය නිෂ්පාදනත් මෙලදී ගන්න කියලා.
4: හරි මේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ලොකුම ප්‍රශ්නේ
3: උඩින් ගෙනාවත් යටින් ගෙනාවත් උඩු කරලා දානවා දැන් නම්
4: වෙන හම්බ වෙන්නේ. ඒක කතා දෙකක් නෑ.
3: අනිවාර්යෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ අපි අන්නේක හින්දා.
4: ඉතින් මේ දැන් අපේ රටේ වටිනම සම්පත වෙන්න දැන් ගොඩක් හටිය හිතනවා දැන් උස බිල්ඩින්ග්ස් ගහලා හොඳ කාපට් කරපු පාරවල් ගහලා නේද එන්නේ වගේ ලස්සන කරපුවම තමයි අපේ රටේ නිකන් වටිනාකම වැඩි වෙන්නේ කියලා.
3: අනිවාර්යයෙන්.
4: හැබැයි ඒක එහෙමත් වෙනවා. හැබැයි විශේෂම දේ වැදගත්ම දේ තමයි අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම අපේ දරුවෝ, ඒ වගේම තරුණ පරම්පරාව. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ගේ අනාගතය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් ඒ වගකීම වෙනුවෙන්, යුතුකම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මේ රටම එකට ජාතික මෙහෙයුම, ජාතික වැඩසටහන, හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදා හැරීම වළක්වා ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් මේ වෙනුවෙන් මේ ජාතික මෙහෙයුම අපිට වැදගත් කාරණාවක් මතක් කරනවා. ඒ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට විතරක් තියෙන වගකීමක් නෙවෙයි කියලා.
3: දැන්
4: ගොඩක් අය හිතන්නේ ආවක පොලිසිය බලාගනියනේ අපිට මොකද.
3: අන්නරෙන් කුඩු ගෙනල්ලා.
4: අපේ ලංකාවේ පුරවැසියෝ හැටියට ඒක අපෙත් වගකීමක්. ඉතින් දෙමව්පියන්ගේ අවධානය, ගුරුන්ගේ, ගුරුවරුන්ගේ මඟ පෙන්වීම, එවැගේම තමයි යහපත් මිතුරු ඇසුර කියන එක ගොඩාක්ම වැදගත් වෙනවා. එවැගේම මාධ්‍ය වගකීම, එවැගේම හැම පුරවැසියෙක්ම කැප වෙනවා. මේ හැම දෙයකටම මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒකට ඔහු කියන
3: වගකීමෙන් අර ක්‍රියා කරන පුරවැසියෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම ඔය රටට එක රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්න යන්නේ ඒක හින්දා. හැම වෙලෙම අපි සමාජය දැනුවත් කරන්න ඕන ඒ පිළිබඳව. විශේෂයෙන්ම අපේ රටට මොනවා හරි අන්තරාකාරී දෙයක් වෙනව නම් අපි නිරන්තරයෙන් උන දැනුවත් කරන්න ඕන. රටට වගකීම මාධ්‍ය නාලිකාවක් විදිහට FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝව ඒ වගකීම කරට ගන්නවා කියලත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරන්න ඕන.
4: අපි අර පහුගිය දවස් ටිකේ නෙමෙයි, පහුගිය දවසක දැක්කනේ අර අම්මලා හැම කියනවානේ අපේ ළමයි
3: අනිවාර්යෙන්ම ඒ දේවල් සාධාරණීකරණය කරන්න ගියොත් එහෙම ඔයාගේ දරුවා විතරක් නෙමෙයි මේ ලංකාවේ ඉන්න අනෙකුත්
4: දරුවන්ගේ
3: අනාගතය විනාශ කරන්නට ඔබ දායක වන බව
4: මතක තියාගන්න ඕනේ.
3: හොඳින් මතක තබා ගන්න.
4: හොමතගයු.
3: හරි. හබේනම් තවත් සින්දුවක් අහලෙමුද?
4: අහලෙමු.
3: හරි. එහෙනම් සින්දුවක් අහලා මේ පැත්තටම ආරාධනා කරනවා. දෙකට මේ FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන ලක්කන හංගින වෙලාවත් අපි මතක් කරගෙන යමු.
4: උදේ 10:29 ആയി.

ධන නිධානය ජයග්‍රහී 2297 වන දිනම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ ඕ ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 15 අංක 24 අංක 44 සහ අවසානයේට අංක 82 හදහන ජයග්‍රහී 1576 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිලදීගත්තු හදහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබුණේ තුලා ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 6 අංක 31 අංක 33 සහ අවසානයේට අංක 39 අද සම්පත ජයග්‍රහී 842 දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජේ ඉංග්‍රීසි අක්ෂරය වේ දී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5 නැවතත් අංක 5 අංක 7 සහ අවසානයේට අංක 0 NLB Jaya Jagrahi Panset is Pasana Dinumbar, Jagrahi Ingris Akshare, B Ingris Akshare with Jagrahi Anka, Ankahata, Ankadeka, Ankabindu, Sahavasanita, Ankapaha. Subadavasak Tunsia Sutungan Dinumbari, Davasidi Kratmakune, Balanuba, Chartik Lotra Mandalin, Biladiga to Subadavasak Lotraya Satahan were Lagna Sankate about a Patune, Kumbh Lagna Sankate, the Kela, and Takuma Jagrahi Anka, Anka the Hart Anka Tis High Sahavasanita, Ankapanaspaha, Subadavasak Tunsia Sutungan, Jagrahi Dinumbari, ජයග්‍රහි ප්‍රවර්ධන අංකය බවට පත් වුනේ අංක 3637. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි උදේ 7:37 වෙලාව 90 දැන් ওই සමහර පැතිවලට අපි උදේ කිව්ව පොඩ්ඩක් වහිනවා කියලා. පොඩ්ඩක් මහවැලි ගඟාවට ගංවතුර අවදානම් නිකුත් කරලා තිබෙනවා කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අද උදේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරමු. මහවැලි ගඟේ ඉහළ දහරා ද්‍රෝණි වලට ගංවතුර අවදානමක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා කියලා සටහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ගෙවණු පැය කිහිපය තුල ලැබුණු වර්ෂාපතන හේතුවෙන් මහවැලි ගඟේ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, වගේම පාස්භාගේ කෝරළය, ගඟ වට කෝරළය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් වල ප්‍රදේශ වලට මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුල ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතිනවා කියලා සඳහන් කළ තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න ජනතාවට ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන්න කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපදා කළමනාකරණ අංශවලින් නිලසිත ඉදිරියේදී තවදුරටත් වැසි ලැබීම අපේක්ෂා කිරීම පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉතාමත් ඕනෑකමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරපු නිවේදනයක් තමයි අපි ඒ කිව්වේ. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ කියනවා ඉස්සරහට වැසි වැටුනොත් ගංවතුර ඇති වෙන්න පුළුවන්ලු. කියන්නේ වැස්සොත්. ඔව් වැස්සොත් නේ. වැස්සොත් යන්න පුළුවන්. වෙලාවට කිව්වේ හැබැයි. නැත්නම් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දන්නේම නැතුව වයසට යනවා. ඒකනේ කියන්නේ. හරි අපි මොකද කරන්නේ? සින්දුවක් අහලා මේ වැදරෙමු. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ලැකඩ හැංගින වෙලාවත් මතක් කරගෙන යමු. 7:39

0: උදේ 7:47 වෙලාව අපි යන්න හදන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය ඒ ආශිර්වාදය පෙරලා ඔයාට ලබා ගන්න පහුගිය දවසක ඔයාට ලබා දෙන්න පහුගිය දවසක සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කර ගනිමින්. ඉතින් ඒ විශ්වාසයේ හිඳම රට පුරා විශ්වාස වාසනාවන්තයෙන් බිහි කරමින් යන ගමනේදී 2026 වසරේ ගෙවිච්ච මේ දැන් පුංචි කාලයක්නේ දැන් ගෙවිලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් ඇතුළු තවත් වාසනාවන්තයෙන් රැසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වාසනාවන්තයන් අතරින් තවත් ප්‍රථම ත්‍යාගලාභීන් 33 දෙනෙක් වෙත රුපියල් කෝටි 6,35,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයකුත් ඔන්න පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ඒ වගේම දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයන් බිහි කරමින් සමාජ සුභසාධනය වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්න මෙන්න මේ වගේ රාජ්‍ය සේවය පවත්වා ගන්න වගේ විශේෂ දේවල් වලට දායකත්වය ලබා දුන්නා.
0: එතකම වාට මතක් කරන්න ඕන පැල්වද නිෂ්පාදන පිළිබඳව අපි අපේ රටේ ගොඩක් වෙලාවට දැන් අපි මේ අපේ පොඩ්ඩන්ඩ පවා දෙන්න ගියාට පස්සේ මොනවා හරි දෙයක් ගොඩක් දේවල් අපි හොයලා බලනවනේ. ඉතින් බය නැතුව දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වද කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ අපේම කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන් තමයි පැල්වද නිෂ්පාදනය කරන්නේ. වසවිස නැති, කල් තබා ගැනීම ද්‍රව්‍ය නැති, කෘතිම රසකාරක වර්ණක නැති හොඳම නිෂ්පාදන තමයි පැල්වද කියලා කියන්නේ. පැල්වද යෝගට් එකක් ගත්තත්, පැල්වත් අයිස්ක්‍රීම් එකක් ගත්තත්, පැල්වත් ඒ වගේම කිරිපිටි එකක් ගත්තත් ඔයාට ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. අපි ඔබට මතක් කරන්න යන්නේ ඒක හින්දා තමයි බය නැතුව මිලදී ගන්න පැල්වත් නිෂ්පාදන. පැල්වත් අවුට්ලට් එකත් අපි මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම බතරමුල්ල පැලවත්තු ශාඛාව, අනුරාධපුර පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයාට මර්දාන් කඩවල ශාඛාවත් විවෘත වෙලා තියෙන්නේ. පැය 24ම විවෘත වෙලා නැහැ. මර්දන් කඩවල ශාඛාවට ගියත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: සිල්ලර කඩේකින් උනත් මිලදී ගන්න පුළුවන්.
0: අනිවාර්යෙන්ම
1: හරි. නම කියලා මිල්ලන්න පැලවත්ත කියලා.
0: අනුකරණ වල රැවටෙන්න එපා.
1: මොකද දැන් මේ පෙරේදාත් ඉන්දියාවෙන් ගෙනාපු මේ කිරිපිටි වර්ගයක් අල්ලලා තිබ්බා අපේ රටේ මේ වෙන නාමයක් දාලා විකුණලා. ඉතින් ඒ හින්දා දැන් ඒ වගේ අනුකරණ තියෙනවා. වසවිස වලට අහු වෙන්න එපා. දේශයේද හැම වෙලේම අගය කරන්න.
0: මම දැක්ක මේ පහුගිය දවසක ඔයා මේ අර අඳුරේ අතපත ගන්න මේ සුදුසුම් දේවල් හොයන්න ගත්තා. මොකද උනේ? ඇසේ සුදැවිලද? හතලිසැදිරිද? එහෙනම් ඔන්න ඔයාලට ඉක්මනටම ඉවත් කරගන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි මේ මතක් කරන්නේ. සියලුම සේවාවන් එකම වහලක් යටින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඇසේ සුදු ඉවත් කිරීම, දියවැඩිය ආක්ෂිසායනය, ග්ලූකෝමා සායනය, ළමාක්ෂිසායනය, අක්ෂියේ හදිසි ප්‍රතිකාර සේවා සහ බාහිර රෝගී අංශයේ සේවාවන් ඇතුළු අක්ෂි සත්කාර රැසක් ඔයාට ලබා ගන්න පුළුවන්.
0: හොඳයි, හෙත් එකම මේ ඔයාට මතක් කරන්න ඕන. දැන් අපේ මේ ගොවි මහත්වරුන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. තමන්ගේ ඔය මේ වගාවට වතුර ටික ගන්න සමහර පැතිවල මම මේ නුවරළේ පැත්තෙම ගියා. පොඩ්ඩක් ඒ පැතිවලට ගියාට පස්සේ මේ නුවරළියේ ගියාට පස්සේ දැන් ඒ වගා බිම් වල මේ හොයාගන්න නැහැ වතුර ටිකක්. සමහර තැන්වලට ගියාට පස්සේ ඒගොල්ලෝ ගන්නෙ ඔය වගාවන් වල මේ ඔය වගාල ඉඳවල් එහෙම තියෙනවනේ. ඒවයින් තමයි මේ වතුර ටික හරි ගන්නෙ. අර මේ මෝටරයක් එහෙම හොයාගන්න ටිකක් හරි අමාරුයි. ඉතින් එහෙම නැති හොඳම තැනක් පිළිබඳව අපි මතක් කරන්න යන්නේ ඩීප් ටෙක් සෝලා මෝටර් පම්ප් එක පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ. ඉතින් ඔය මේ විදුලි මොකද්ද අපි එකට කියන්නේ? සූර්ය විදුලිය ක්‍රියාත්මක කරන මෝටරයක් පිළිබඳව තමයි අපි සූර්යශක්තියෙන් ක්‍රියාත්මක වෙන වතුර මෝටරයක් පිළිබඳව තමයි මතක් කරන්නේ. දින ඔය මේ ඩීප් ටෙක් ගැන කියද්දි ඔය මේ වතුර මෝටර විතරක් නෙමෙයි, ඔයාට ඒකට ආයෝජනය කරන්නත් අවස්ථාව දෙනවා. අපි මතක් කරමු නම්බර් එක
1: 0711711 ඒ වගේ මේගොල්ලන්ගේ FB page එකට ගියොත් එහෙම බලාගන්න පුළුවන් comments. ඒ කියන්නේ customer feedback කියලා කියන්නේ පාරිභෝගික ප්‍රතිචාර. අනේවත් හොඳ ප්‍රතිචාර දෙන්න. මොකද අපි ඕනම දෙයක් ගන්න කරන්න කලින් ප්‍රතිචාර බලනවානේ. හොඳ ප්‍රතිචාර තියෙනවා FB එකට ගිහින් බලන්න. D ඩීප්ටෙක් කියලා සර්ච් කරලා ඩීප්ටෙක් සෝලා කියලා සර්ච් කරලා බලන්න. ඒ වගේම මොකක් හරි සේවාවක් ලබා ගන්න තියෙනවා නම් 07 1 711 711 එකට කතා කරන්න. මොකද සෝදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. වාට ඕනම ගැටලුවක් කතා බහ කරලා निराකරණය කරගන්න පුළුවන්. මතක් කරන්න ඕනේ අපි දැන් අක්ෂසායන ගැන කලින් මතක් කරානේ. මෙන්න මේ හොට්ලයින් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0706 478 478 0706 478 478 කතා කරන්න. එහෙමත් නැත්නම් 0112 785 858 කතා කරත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: ඒ වගේම තමයි කැම ටික රස කරගන්න විජය නිෂ්පාදන හදත් ඔයාට කැම වේලට එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. රස විස නැති හොඳම නිෂ්පාදනයක් තමයි විජය කියලා කියන්නේ. විජය නිෂ්පාදන ගත්තට පස්සේ විශේෂයෙන්ම අපි අර කලිනුත් සදහන් කරා වගේම විජය නූඩල්ස් එකේ වගේම විජය 3-5 අපි සාමාන්‍යයෙන් මේ මම උදේට හරි කන්න කැමති කෑමක් තමයි මේ අනු මේ ඉන්දියාප්ප. ඉන්දියාප්පත් එක තව මොනවද කන්න කැමති?
1: මාළු කරියක්.
0: මොන මාළු කරියක්?
1: කිරි මාළු කරියක්.
0: පය හතරක් ඉන්න වෙලාවට ඔය වගේ දෙයක් කිව්වට පස්සේ හරි අමාරුවෙන් ඒක මේ දරාගෙන ඉන්නේ. කරන්න දෙයක් නැහැ. කාපම් බුදේ කට්ට. බඩගින්නට තව ටිකක් අවසන තැනක් තමයි ඔය විජය මාළු කරිය කියලා කියන්නේ. විශේෂයෙන්ම කිරි මාළු කරිය ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි කැම ටික රස කරගන්න වෙනද වගේම අපේ ගෘහණියන්ගේ හොඳම තේරීම විජය නිෂ්පාදන. විජය නිෂ්පාදනත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වාට මතක් කරනවා.
1: કૃතිම රසකාරක නැති නිෂ්පාදනයක්.
0: අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න. හරි අපේ වෙලාවත් මතක් කරලා සින්දුවකට යමු.
2: ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරමහරගම.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ Radio ITN.

0: good morning udaya tai den
1: velav obaveta kena aave
2: vaartha pita vaartha kabana kooti ate nlv danade tahane nuturayen prati sambardhaneta tananta shaktiyak vemin obat dinawa ratat dinawata danani tahane biladi gena obat kootipatiye kuwan
3: good morning udaya tai velav onna api aluth payekata aava ඉතින් කලින් පැයේ වගේම මේ පැයත් අපිත් එකතු වෙන්න කියලා මතක් කරනවා.
0: දොඩන්ට බොහෝ දේවල් තියෙනවා.
3: අනිවාර්යයෙන්ම. දොඩන්ට බොහෝ දේවල් තියෙනවා බිබිල පැත්තේ ගියොත් එහෙම. මේ පැත්ත ටිකක් දොඩන් අඩු වෙලා තියෙනවා ඒක. හරි. අපි අලුත් පැයක් අලුත් විදිහට මේ විදිහට ආරම්භ කරනවා. වඩ ආරාධනා කරනවා අපිත් එක දිගටම එකතු වෙන්න. මේ Apple සමාගම් පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න ඕන.
0: Apple?
3: මොකද? පාවිච්චි කරන ෆෝන් එක Apple එකක් නේද?
0: Yes.
3: උදේ 9:41 කියලා කියන්නේ මොකද්ද? වෙලා විතරක් නෙමෙයි ඒකේ පොඩි හැංගිච්ච කතාවකුත් තියෙනව නේද? දන්නේ ඒකනේ කියන්නේ ඉතින් ඒව හනනම් අනිවාර්යයෙන්ම ලැකඩ අහන්න කියලා මතක් කරගෙන මෙයන්න එක. පටන් ගන්නකොටම කියාගෙන ඇයි අපි හොඳ දේවල් පස්සට ගල් දාන්නේ නේද? හැම iPhone දැන්වීමකම තියෙන iPhone එකේ තියෙන එකම වෙලාවක් දන්නවද?
0: අර ඒගොල්ලෝ නිකන් ඇඩ්වර්ටයිස් කරද්දි
3: අර නිකන් අපි කියන්නේ මොකද්ද ඒකට වෝටර්මාක් එකක් වගේ නේ.
0: හරි.
3: වෝටර්මාක් එකක් විදිහට ඒක දින උදේ 9:41 තමයි මේ විදිහට හැම දැන්වීමකම එකම වෙලාවක් තියෙන හේතුව.
0: පොඩ්ඩක් ඉන්න මන් නිකන් කල්පනාවට දාලා බලන්න ඇත්තද කතාව කියලා. හරි හරි. ඔව් ඔව් ඔව්. ෆොටෝස් වල තියෙන්නේ 9:41 තමයි. හරි.
3: ඒක තමයි 2007 දී ස්ටීව් ජොබ්ස් මුල්ම iPhone මාදිලි එළි දක්වලා තියෙන ජනවාරි මාසේ දවසක උදේ 9:41 මේක තමයි හේතුව වෙලා තියෙන්නේ. අන්නේ හින්ද තමයි මේ Apple සමාගම දිගටම ඔවුන්ගේ දැන්වීම වල ඒ වේලාව 9:41 කියලා සටහන් කරලා තියෙනවා.
0: ආ ඒකද මේ? ඇත්තටම අපි ඒක හිතුවේ නෑ නේද?
3: ඒකනේ කියන්නේ. ෆෝන් එක පාවිච්චි කරනව නේද? iPhone එකක් නේද?
0: උනේ.
3: ඉතින් මොකද ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවේ නැත්තේ?
0: දැන් ඉතින් ඔක්කොම දැනගන්න මම iPhone එකක් use කරන්නේ.
3: ආ ඒකනේ. ඒක පොඩ්ඩක් ලෝකෙට කියන්න ඕනේ නේද මම ඒක කිව්වේ.
0: Thank you.
3: හරි නේද එහෙනම්?
0: හරි අනේ
3: ඔන්න ඔයාගේ මේ ප්‍රොමෝෂන් එක මම කරලා දුන්නේ ෆ්‍රී කරලා දුන්නේ. හරි එහෙනම් අපි අලුත් පැය අලුත් විදිහට මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ලස්සන සින්දුවකින් ආරම්භ කරන්නේ. පහුගිය දවස්වල මම දැක්ක මේ කොන්සර්ට් එකක් තිබ්බා ලංකාවේ. ඉඳපු නැති කෙනෙක් නෑ එතන. මම දැක්ක ඒ අස්සෙන් ටිකක් අර බිම්මලක් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනවා. කවුද බිම්මල? ඔන්න බිම්මල තමයි හොයන්න යන්නේ.
0: හොයන්නකො බිම්මල දැක් පුළුවන් නම්.
3: හරි එහෙනම් අපි සින්දු අහලා ආයෙත් මේ පැයේදී මේ විදිහට හම්බ වෙමු. ආරාධනා කරන දිගටම අපිත් එක්ක එකතු වෙන්න. FM 93.5.
0: 93.7.

0: උදේ 8යි විනාඩි 10යි වෙලාව. අනු දැන් අපි කිව්වා විදිහට ඉස්සෙල්ල මේ වෙලාවට ටිකේ පොඩ්ඩක් වැස්සත් එක්කනේ.
1: ඔව්.
0: ඔය වැස්සත් එක්ක මේ ආපහු ඔය ඩෙන්ගු අවදානම හිස ඔසවල තියෙනවා කියලා මේ

0: අනිවාර්යෙන් කියන්න. හරි, අපි එහෙනම් සින්දුවක් ගහලා ආයෙ මේ පැත්තට එමු. මතක් කරගන්න වෙලාව
1: උදෑසනයි විනාඩි 16යි.

0: උදේ 8යි වෙනාඩ 21යි.
1: Silon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
4: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: සදා හරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටි 8
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි හෙඩනේ මුකු තතපය විඩ කරන්නේ අයියා මට
4: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
6: evening drive with chamit and charu
1: sama anugrahaya
4: mama nan dem marama relax
7: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්

0: උදෑසන 8:25 වෙලාව ඉතින් ආඩ මතක් කරන්න ඕන මුලින්ම මේ පැයි
1: මොකද
0: කැමඩික රස කරගන්න
1: කැමම තමයි දෙන්නේ ඔයත් මං වගේ වයි අප්පා
0: කන්න එපයි මොන දේ කරන්නත් අපි මේ හැමදේම කරන්නේ මොකටද
1: කන්නනේ කන්නනේ
0: කන්න කියයි මේ ජීවත් වෙන්න අපි මේ කොහොම හරි ඉන්න එපයි ඒකට තමයි මේ හම්බ කරන්නේ අනේ මේ විකාර කතා කරන්න
1: අපි අසංකේම කන්නේනේ
0: කන්නේ
1: කන්නේ
0: මිනිහා කන්නේ මේ කනවා නැත්තේ නෑ කනවා කන වෙලාවට කනවා සමහර වෙලාවට ඩයට් කරනවා මම නම් හැම වෙලේම ඩයට් අසංගය මේ පොඩ බල මේ බඩ පොඩක් අඩු කරගන්න එහෙම මට එහෙම එකක් නෑනේ
1: මට දුරේට විතර 10ක් එහෙම කාලා
0: විතර 10ක් එහෙම කාලා කැම්මට ඉන්න ඕන
1: චිප් ගේන
0: මමත් එහෙමනේ මම උදේට විතර 20ක් විතර කනවා ආයි දවල්ට ඊට එහා කනවා
1: ඔයා සරුපේද්ද
0: රෑට ඊට වැඩිය කන්නේ නෑ මේ රෑට තමයි මේ ගොඩක් අඩුවෙන්ම කන්නේ අර මේ ඉස්සර කතාවක් තියෙනුනේ මේ උදේට කනකොට
1: රජෙක්
0: වගේ කන්න කියලා දවල්ට කනකොට සාමාන්‍ය කෙනෙක් වගේ රෑට කනකොට හිඟන්නේ
1: කන්නේ
0: මං උදේට ගන්න හිඟන්නේ
1: මං ඔය වේල් තුනම රජෙක් වගේ
0: ඒ ගැන ගහන දෙයක් නෑ
1: ප්‍රශ්නයක් වෙලා අඬන්නත් අපි හොඳට කාල බීල ඉන්නෝ
0: අන්න ඒක
1: මගේ තියරිය
0: ඒ තියරියට මං ගරු කරනවා
1: ස්තුතියි
0: ඉතින් මේ කෑම වේල රසවත් කරගන්න වෙනද වගේම විචේ නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා අපි වාට මතක් කරනවා
1: මොකද කණ්ඩම් වාලේ මේ විස කාලා හරියන්නේ නැත් නෑ
0: කනවනම් අපේ ඇඟට බදට දැනෙන්න හරියට රහට කන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා අපේ රසය රටේ සැමට බදරවන්නේ විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක් ඒකෙන්ද බය නැතුව පාවිච්චි කරන්න
1: අනිවාර්යම දැන් ඔය කෑම ගැන මතක් කරනකොට දැන් ගොඩක් අයට තියෙනවා මේ ගෑස්ට්‍රයිටිස් තියෙන කියන ලෙඩේ
0: ගෑස් වැඩි වෙච්ච වෙලාව ඔය ටික විකුණල් දාන්නකො කීයක් හරි හොයාගන්න
1: පුළුවන්
0: අර අතුරුලාභයක් විදිහට
1: ක්‍රිමිරාජ පේයාව තෛලය හන්දි තෛලය මෙන්න මේ වගේ දැන් ඔයාලට පිම්පල්ස් තියෙනවනම් පිම්පල්ස් වලටත් ඔන්න කුරුලෑසුවය කියලා ආලේපයක් තියෙනවා ඉතින් ඔන්න ඒ හැම දෙයකටම ඔයාලට තියෙන ඕනම ලෙඩකට ක්‍රිමිරාජ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් ඕනම සුපිරි වෙළඳ සැලකින් ෆාමසියකකින් ඔයාලට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ඒ වගේම ක්‍රිමිරාජ කරායුගොඩි මේ හැමදේම ඔයාලට මිලදී ගන්න පුළුවන් නැත්නම් ගෙදරටම ගෙන්ව ගන්න ඕනේ නම් 011-2753-889 කියන නම්බරයකට කතා කරලා ක්‍රිමිරාජ ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්
0: ඒ වගේම තමයි අපේ ගොවි මහත්වරුන්ට තියෙන තවත් ලොකු ගැටලුවක් තමයි ඔවුන් අර මහන්සි වෙලා අවුරුදු ගාණක් මහන්සි වෙලා අර නෙලා ගන්න අස්වැන්න හරි විදිහට මේ වෙළඳ පොළට නිකුත් කරන්න බැරි වීමේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට ඔය දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම හාල් එහෙම. ඒ හාල් ටික හරියට පැක් කරගන්න. ඒ වගේම මේ අර හාල් ටික පොලිෂ් කරගන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ඔය කැඩුණු හාල් එහෙම තියෙනවනේ. ඒකෙහිඳ මේ ඔවුන්ගේ අර නෙලාගන්න අස්වැන්න නිසයාකාර වෙළඳ පොළට නිකුත් කරන්න හැකියාව ලැබිච්ච නැති ප්‍රවෘත්ති අපිට අහන්න අනන්තවත් දැකලා තියෙනවා නේද? ඉතින් ඒකට හොඳම විසඳුම තමයි ලංකාවේ අංක 1 වී කොටන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමෙන් හඳුන්වා දෙන ඩෝම වී කෙටීමේ යන්ත්‍ර මතක් කරන්න ඕන අපි මේ පැයේදී. ඩෝම ගැන කතා කරනකොට ඩෝම යන්ත්‍ර ගත්තට පස්සේ දැන් ඔය සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර එවැගේම සහල් පොලිෂ් කිරීමේ යන්ත්‍ර මේ හැම දෙයක්ම ඔබට එකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන් ඒ තමයි නම්බර 31 හැල්හේන පාර මහරගම කියන ලිපිණයට ගියොත් එහෙම ඔයාට මේ යන්ත්‍ර මිලදී ගැනීම හැකියාව ලැබෙනවා ඒ වගේම තමයි මෙන්න මේ නම්බර එකට අහගාලා ලියා ගන්න 011-779-679 පන්සිය හැත්තනමය සිය කඩුවෙලාන සිය කඩුව බිඳ එකක හතයි හයිසිය හැත්තනමය පන්සිය හැත්තනමය මෙන මේ කියන නම්බයකට ඉක්මනටම කෝල් එකක් දීලා මේ යන්ත්‍ර පිළිබඳ ඔබට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්.
1: ඒට අමතරව ඒගොල්ල ළඟ තියෙනවා මේ මාක්ස් පින ආයතනයේ මේ රැකියාව බර්තු තියෙනවා.
0: එතනවා
1: මේ වෙලාවේ ජොබ් එකක් කරන කෙනෙක් නම් මේ වෙනකොට ජොබ් එකක් කරන කෙනෙක් නම් ජොබ් එක කරන තැන නිකන් මට බෑ තවත් මෙතන ඉන්න නිකන් එහෙම සිතුවිල්ලක් තියෙනවා නේද නිකන් කාර්ය මණ්ඩලයේත් එක වැඩ කරන්න බැරි බැරි බැරි ගායක් තියෙනවා මේ මෙන්න හොඳම තැන රැකියා බර්තු තියෙන ඇසුරුම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට මොකද මම අර කලින් එහෙම කිව්වේ මේ මෙතන ඒ වගේ ප්‍රශ්න නැහැ සුදුශීලී සේවා පරිසරයක් තියෙනවා වැඩ කරන්න ප්‍රශ්න නැහැ වැඩ කරන්න කරන්න ආස හිතනවා දැන් ඔයාලට මෙන්න මේ වගේ සුදුසුකම් තියෙනවා නම් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා තියෙනවා නම් කණ්ඩායම් හැංගීමෙන් සහ කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් නම් මෙන්න මේ කිනම් නම්බරයකට ඔයාගේ CV එක දැම්ම WhatsApp කරන්න 0656 760 909 0656 760 909 කියන නම්බරයකට WhatsApp කරන්න පුළුවන් ඔයාගේ CV එක හොඳ ආකර්ෂණීය වැටුපක් ගන්නත් පුළුවන්.
0: ඉවත් වුණු.
1: ඇයි මට එහෙම කියන්නේ?
0: මම මේ ඉවත් වෙන්න කියලා හැදුවේ.
1: ඇයි? ආඩ ඒ ටිකට ඇටි වුණාද මාත් එක්ක මේ
0: ප්‍රශ්නේ? ඒකනේ කියන්නේ මම මේ ඉවත් වෙන්න හැදුවේ.
1: අනේපා. අසංක බ්‍රෝ.
0: මම කොහෙද? මාව බේරගන්න. මාව ගන්න. ඔයා ඉන්නේ කොහෙද? ඔයා ඉන්න තැනට මාව ගන්න. එදකම අපි මතක් කරන්න ඕන මේ දැන් ඔය ලෝකේ ප්‍රධානතම වෙළඳාම් කීපයක් තියෙනවනේ විශේෂයෙන්ම මේ අවි ආයුධ වෙළඳාම නීති විරෝධී වෙළඳාම් තමයි මේවා අවි ආයුධ වෙළඳාම ඊට අමතරව මත්ද්‍රව්‍ය වෙළඳාම ඔය ලෝකේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන ඔය වෙළඳාම් ටික තමයි ඉතින් මේ අපේ රටටත් ඔය මත්ද්‍රව්‍ය වෙළඳාම කියන එක ටික ටික ඇවිල්ලා තියෙන්නේ අපි ඔබට කියන්නේ එහෙම කෙනෙක් නම් එහෙම ඉන්නව නම් ඔබේ සමාජයේ ඉන්නව නම් සමාජය දැනුවත් කරන්න. ඒ වගේ අය අපි ඉක්මනටම ඉවත් කරමු.
1: අනිවාර්යයෙන්ම.
0: අපි ඉවත් වෙන්නේ නැතුව අපි ඉවත් කරමු කියලා.
1: එයාලව ඉවත් කරලා අපි එයාලට කාලය දෙමු එයාගේ ජීවිත හදාගන්න.
0: අනිවාර්යයෙන්ම. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අර ඕනම කෙනෙක්ට වැරදි කරන්න පුළුවන්. ඒ වැරද්දෙන් එයාලව බේරගෙන සමාව දෙන එක තමයි අපේ වැඩේ. අපි දෙවියෝනේ. අපි දෙවියෝ නිසා සමාව දෙන්න පුළුවන්. ඒකෙන්ද අපි ඔබට මතක් කරන්නේ නිරන්තරයෙන්ම ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නව නම් ඒගොල්ලන්ව සමාජයෙන් කොන් කරන්න යන්න එපා. එයාලා පුළුවන් තරම් යහමගට ගන්න ට්‍රයි කරන්න.
1: හොඳ ජීවන රටාවකට ඒගොල්ලන්ව දිරිමත් කරන්න.
0: ඒගොල්ලෝ
1: ගලන් පුළුවන් අධ්‍යාපනයේට නැත්නම් සංගීතයට නැත්නම් ක්‍රීඩාවට ඔන්න ඔය වගේ අංශවලට යොමු කරන්න පුළුවන්.
0: ඔව්.
1: ඒතකොට ඉතින් අද ඔයා ඒ වෙනුවෙන් ගන්න තීරණයක් හෙට ජීවිත රසක හොඳ තීරණයක් බවට පත්වේ.
0: අනිවාර්යෙන්ම. අපි ඒකයි කියන්නේ හැම වෙලෙම අර ගොඩක් වෙලාවට ඔය සිරබැඳිර වලත් ගහලා තියෙනවා
1: සිරකරුවද මිනිස්සු
0: මහලපැත්තෙත් එහෙම ගහලා තිබුණා
1: දැන් නැහැ නේද ඒව හොයාගන්න
0: හොයාගන්න ටිකක්
1: සමතලා වෙලා
0: දැන් පොඩ්ඩක් ඒක දීලා තිබුණා චක බ්ලාස්ට් වෙලා යන හැබැයි අපි කියන්නේ ඒගොල්ලන්ගේ දිහා සමාජයේ මේ අර අපි කියන්නේ වපර ඇහින් බලන්න එපා කියලා.
1: ඔය එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩක් නේ උතන තියෙන්නේ.
0: එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවලට හැමෝම ඒ වැරද්දට අහු වෙන්නේ නැහැ. ඒකෙන් අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ සමාජය දැනුවත් කරන්න. සමාජය දැනුවත් කරන්න තමයි අපි යම් වැරද්දක් යම් දෙයක් වෙනව නම් අපේ සමාජය දැනුවත් කරොත් එහෙම අනිවාර්යෙන් අපිට ඒ සමාජයේ නොදැනුවත්භාවය හින්දා තමයි අනු මේ වැරදිවලට පෙළඹෙන්නේ. ඒකෙන් අපි අනිවාර්යෙන් මෙයාලව දැනුවත් කරලා මේ වැරද්දෙන් එයාලව ඉක්මනටම බේරගමු.
1: මොකද මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ බෙහෙත් කරලා වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. ඊට කලින් තමයි
1: ඊට කලින් ගලව ගන්න බලන්න පුළුවන් තරම්.
0: ඒකෙන් ද අපි ඔබට මතක් කරනවා නිරන්තරයෙන්ම සමාජය දැනුවත් කරන්න මද්‍රව්‍ය පිළිබඳව ඔබේ යහළුවාව, ගෙදර අයව හැමෝම දැනුවත් කරන්න කියලාත් මේ පැයේදී අපි මතක් කරනවා. අපි එනම් යමු සින්දුවකට. සින්දුවට යන්න කලින් වෙලාව මතක් කරලා ඉන්න ඕන අනු.
1: ඔව්.
0: උදේ 8:00යි.
1: විනාඩි 34යි.
2: වෙලාව

0: Lakhanda, Radio ITN.
1: Udaya thay vinari hathalistu nae.
0: Vilav upavita kina aave.
2: Me TVS Sport 110 petrol liter ekewa mayano.
3: Ivare
4: TVS Sport 110 petrol liter ekata kilometer 80kata pediye duwanna nan meka thamai.
5: Pataskala atata salli palli guruge rannaya. Run pawumata uprima mudala apin lakshayatama poliy rupiyal 480k vitarai. Meera ganimata maasa 14kata wedi kaalayak. 40 wasaraka vishwasaya. Ganu denuwai ratran. Palli guruge rannaya. Adakumuri ralumavati nil kurul Sonalika, Ashwabal Panahaka Engine Dharitav, Avuma Indana Dahane, Pahasuin Hesiravima, Nadatusa Amadarkotas Ganime Pahasuma, Two Wheel, Four Wheel, Sonalika Tractor Air, then Divinipura at the TVS Sonalika, Alivinio Jitian Vithin, Rakshania, Yapadinchia, Aurdu Hatraka Seva Vasa Vagakima Samaka, Batina Dorotiki Almariak Nomili, TVS Agribusiness Vithin, Sonalika Tractor Air, Mahapulavata, Mahabalaya.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: දෙන්නේ මාරාතිකයි. ඩෙන්ගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙන්ගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙන්ගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙන්ගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙන්ගු මාරාතිකයි සබුම එක්වෙමු ඩෙන්ගු පරදමු
7: සීම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය වැඩි විස්තර සඳහා 011-772-774-594 011-775-493 අමතන්න
8: රටට වග

0: අටයි විනාඩි 47 වෙලාව. බය වුණා නේද ඉවත්tei කියලා. ඉවත්ුන්නේ බය වෙන්න පතවම ඉන්නවා. හොඩ මද කරන ඕන මේ වෙලාවේදී පැල්වතු නිෂ්පාදන පිළිබඳව දැන් මේ වෙලාව ගත්තට පස්සේ මේ අනු මට හිතෙනවා ඇත්තටම තේකක් බිව්ව නම් හොඳයි කියලා.
1: කිරි වීදුරුවක්.
0: කිරි වීදුරුවක්. එහෙම නැත්නම් කිරි තේකක්.
1: හරි.
0: එහෙම ගන්න ඕන නම් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වතු කියලා කියන්නේ. 100% අපේම රටේ අපේම නිෂ්පාදනයක්. බය නැතුව පාවිච්චි කරලා කරන්න කියන්නේ ඒකයි. අපේ රටේ කිරි ගොවීන් ඉන්නවනේ. එයාලගෙන් තමයි පැල්වතු නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන ඒ කිරි අස්වැන්න අපි ගන්නේ. පැල්වතු නිෂ්පාදන වලට කෘතිම රසකාරක වර්ණක ගල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ. අපි අර කියන්නේ වසවිස නැති නැව් නැග නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වතු කියලා කියන්නේ. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න.
1: කිරි පිටි විතරක් නෙවෙයි යෝගට් බටර් නේද මේ හැමදේම
0: අයිස්ක්‍රීම් එක. පැල්වතු අයිස්ක්‍රීම් එක ගත්තොත් දැන් ඔයාලට ෆ්ලේවර්ස් ගණනාවකින් පැල්වතු අයිස්ක්‍රීම් එක ගන්න පුළුවන්.
1: හැමදාම කන ෆ්ලේවර් එකට වඩා ටිකක් වෙනස් වෙනස් ෆ්ලේවර්ස් තියෙනවා ඒගොල්ල ළඟ. මේ බ්ලූබෙරි අනම්මනම් ඔය වගේ දේවල් තියෙනවා.
0: තියෙනවද?
1: ඔව්. තියෙනවානේ.
0: හරි රසයි. එතකොට මේ පැල්වත කිරිපිටි එක ගත්තොත් අනු දැන් ඔය මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්.
1: හරි.
0: පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි දෙලකරත් මාවතන උගේකොට ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැල්වත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නවා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවලට යන්න එහෙම නැත්නම් ළඟම තියෙන සුපිර වෙළඳසාලට හරි වාගේ ගෙදර ළඟ තියෙන වෙළඳසාලට හරි ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වල පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලා හරියට මිලදී ගන්න කියලා ඔයාලට මේ වෙලාව මතක් කරනවා.
1: හරි. ඉතින් මේ ඔයා හිනා වෙනවට කවුද වැඩිපුර මාස?
0: මං කැමති මම්ම හිනා වෙනවට.
1: ඔයා හිනා වෙනවට වෙන කවුරුත් ආසයිද?
0: දන්නේ
1: නැහැ. දන්නේ නැනේ. අපි ඔයා දන්නවද හැම අපේ හිනාම වුණු බලන්න එක්කෙනෙක් හරි ආසාවෙන් ඉන්නවා කියලා.
0: කවුද?
1: එතමයි ජාතිකලතරේ මණ්ඩලය.
0: ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතිකලතරේ මණ්ඩලය.
1: ඒකලහරි ආසයි ඒකලංගේ එකම ප්‍රාර්ථනාව තමයි අපේ හිනා වෙන මූණ දැකීම. ඉතින් ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක්ම විතරක් කරලා රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවීර සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට ක්‍රීඩා අරමුදලට ශ්‍රම වාසනා අරමුදලට වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ජාතිකලතරේ මණ්ඩලය ඍජුවම දායකත්වය සපයනවා. ඉතින් රුපියල් 40කට ඔබත් මේ වගේ අංශ වලට දායකත්වය ලබා දීලා කියලා ඔබත් හීනකින්වත් හිතන්නේ නැතුව ඇති.
0: ඒකනේ අපි කවදාවත් හිතුවද එහෙම ඒගොල්ලෝ අපේ hina වෙනවට කැමති වෙයි කියලා. අපි හිතුවේ මේ අර මේ ලොතරැයි කුඩු ඇන්ටි විතර hina වෙනවා කියලා. මගේ අලුයි කියනවා මේ අනේ බං අපිට කොහෙද ওই ටිකට් එකක් ඇදෙන්නේ? අපිට ඇදෙන්න ඔය ඇනෙන් ඇදෙන ටික විතරයි. නෑ එහෙම නෑ. ඉඳලා හිටලා මේ එකක් දෙකක් ගන්න මිනිස්සු තමයි වගේ කතාවක් කියන්නේ. ඒක අපි ඔබට කියන නිතරම ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතිකම ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
1: මොකද මේ 2026 මේ ගෙවිච්ච මාස ටිකේ විතරක් සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් ඇතුළු තවත් වාසනාවන්තයන් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වාසනාවන්තයන් අතරට ඔයාටත් එකතු වෙන්න ඕන නම් අදම මිලදී ගන්න.
0: ගුණාත්මක බවෙන් උසස්ම නියම රසට කුළුබඩු ටික ලැබෙන්නේ විජය කියන නමින් විතරයි. ඒ නිසා ඔබට නම බලලම විජය නිෂ්පාදනය ගන්න කියලා අපි මතක් කරන්න යන්නේ. හින්දමයි අපේ රසය රටේ සමට බෙදෙන කැමටික රස කරගන්න අදත් කැම්වෙල්ට එකතු කරගන්න විජය නිෂ්පාදන. ඊට අමතරව අපිට ඔයාලට මතක් කරන්න දෙනවා ඩීප් ටෙක් සෝලා වෝට පම්ප් එක පිළිබඳව.
1: දැන් විදුලි බිල් එක දැන් කරන් බිල් එක ලියන මහත්තයා යනවානේ. එතකොට දුවන්න ඕනේ.
0: විදුලි බිලට
1: තිත තියන්න පුළුවන්. මේ සෝලා එක පාවිච්චි කරත් එහෙම 0761711 එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෝට පම්ප් එක ගැන නේද?
0: අනිවාර්යයෙන්ම. සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටරයක් අපි අනිවාර්යයෙන්ම මතක් කරන ඩීප් ටෙක් වෙතින් හඳුන්වා දෙන මේ වතුර මෝටර පිළිබඳවත් මේ විශේෂයෙන් මතක් කරනවා ගවි මහත්වරුන්ගේ වගාව සරු කරගන්න හොඳම නිෂ්පාදනයක් ඔයාලට වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් හොඳම වතුර මෝටරයක් තමයි ඩීප් ටෙක් වෙතින් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අර අපි කලින් සඳහන් කරපු නම්බර් එකට කෝල් එකක් දෙන්න වාට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. නම් එක අපහු මතක් කරමු අනු
1: බිඳුවේ 7 1 711 711 1 මේගොල්ලෝ මේ නවින තාක්ෂණය ගැන හරි අප්ඩේට්. ඉතින් ඒ හින්දා ඒ නවින තාක්ෂණයත් එක්කම තමයි මේගොල්ලෝ මේ ඉස්සරහට අරගෙන එන්නේ මේ ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් ඒ වගේම තමයි සුහදශීලී සේවාවක් සපයන මේ තරුණ කණ්ඩායමක් තමයි මෙතන ඉන්නේ.
0: ආ එහෙමද? ඔව්. එහෙනම් අනු යයි.
1: ඉතින් වැඩ කරන්න කතා කරගන්න හරිම ලේසි. ස්මාර්ට් ඇග්‍රි කියන සංකල්පයට තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.
0: හොඳ ගෙවිලියක් හොයාගන්න පුළුවන් අපිට. ඔන්න ඉස්සරහට. හරි එහෙනම් අපි anu මේ පැයට මේ විදිහට සමු දෙමු. අපි අපව හම්බෙන්නේ අලුත් පැයකදී.
1: ඔව් ලස්සන සින්දුවක් නේද ඊළඟට තෝරගෙන දෙන්න මට ඒක අහන්න ඕන.
0: ආ දෙන්න අනිවාර්යෙන්ම දෙන්නම්. අපි ළඟ පැයට යන්න ඕන. එතකොට ඔයාට මතක් කරනවා අපි ළඟ පැයේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි හම්බ වෙන්නේ.
1: ඔව්
0: ඉතින් ඔය හිටිය විදිහටම
1: අහම්මම ඉන්න ඕනේ.
0: ඔය ආදරෙත් අරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි යනවා එහෙනම් මේ සින්දුවෙන් ඊළඟ පැයට. ඊළඟ පැයේදී ඔය විදිහටම
1: හිනා වෙලාම ඉන්න.
0: වෙලාවත් මතක් කරගෙන යමු. උදෑසනයි
1: විනාඩි 53යි.

සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිදහන

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගයේ මවසු ලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මහවැලි ගන්ධරෝඩියේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 16 තුලදී සුළු ගංවතුරු තත්ත්වයක් ඇතිවීමේ අවතාරණමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා උඩලුවර උඩපළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගයේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ඊට අයත් මෙම ප්‍රදේශවල මහවැලි ගඟ ආසන්නව පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිලෙන් සිටිය යුතු අතර මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා මේ අතර මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි හෝගි ගුරුම් සැත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නහිර වයඹ සහ උතුරු බද පළාත්වලට වැසි වර කිහිපයක් ඇතිවන බවයි කල්ගුණ අංශ පවසන්නේ. ඉරානයේ සමග නව සාකච්ඡා ලබන සඳුදා ආරම්භ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ සමග විසුමක් ඇතිකර ගැනීම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ. ගිවිසුම අත්සන් කළ යුතු නිශ්චිත කාල සීමාවක් නියම නොකරන බවද ට්‍රම්ප් අවධාරණය කළා. ගිවිසුමක් ඇතිකර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බවත් යුද ක්‍රියාමාර්ගයකට වඩා රාජතාන්ත්‍රික විසුමක් යෝග්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සිදු වන්නේ ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් සලකා බැලූ බවට පළවු වාර්තා අතරතුරයි. එහෙත් කලාපයේ රාජ්‍යයන්ගෙන් එල්ලීම් සහ ගිවිසුමකට පැමිණිය හැකි බවට ඇති අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරය අත්තිටුවීමට තීරණය කළ බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. මේරග ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: කියල ලබන මාසවත් අඩු වෙයි දෝ කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
1: ලංකාවේ වුණත්
0: එහෙම වෙන්නේ නෑ. මං තාම තෙල් ගැහුවෙත් නෑ. ඕ පොඩක් අඩු වෙන බලන්න තෙල් මිල අඩු නා
1: කිව්වනේ.
0: එතකම් පොඩක් මේ පයින් යනවා.
1: බස් එකේ
0: ඇඟටත් හොඳයිනේ.
1: හොඳයි හොඳයි. ඒක මම බලවක ඇට් වෙලා මොකද කියන්නේ.
0: අනේ හොඳයි. අහන්නත් සතුටුයි. දකින දකින කෙනා කියන්නේ යකු මේ පොපුරන්න ඕන මෙන්න කියලා. හවුලන්නේ ඔයා හරි කියනවා නම් ගෙට්ටු වෙලා කියලා ඉච්චරයි. හරි උදේ 9 විනාඩි 12යි වෙලාව. අපි ලක්කන මෝනින් ඩ්‍රයිව් එකේ ඔන්න තුන්වෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: අන්තිම පැයට.
0: ඉතින් මේ අන්තිම පැයේදී තුවාට මතක් කරන තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න. පැල්වත්ත නිෂ්පාදන ගැද්දර පස්සේ පැල්වත්ත කිරිපිටියක වට මේද සහිත මේ ද්‍රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත යෝගට් එක මේ වෙලාවේ කොහමද යෝගට් එකක් එහෙම කන්න තිබ්බනම්.
1: මට එකක් මාදී යන්නේ හාන. මොන කියන්නේ ඔන්නේ මට එකක් වගේ.
0: එපා. පැල්වත්ත යෝගට් එපා. පැල්වත්ත යෝගට් දැන් එපා. ඔයාලා ගන්න මෙතෙන්ට එපා. හරි. එතකොට පැල්වත්ත යෝගට් එක ඒ කිරි රසය ඒ නැවුම් බව වෙන යෝගට් එකකින් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ.
1: මොකද පොඩි දරුවෙක්ට දෙන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ පැල්වත්ත යෝගට් එක.
0: ඒ වගේම තමයි පැල්වත්ත අයිස්ක්‍රීම් එක. ඔය අයිස්ක්‍රීම් වලට ආසයි ඉන්නවනේ.
1: ඔව්.
0: එතකොට යාළට කැමති ෆ්ලේවර් එකකින් පැල්වත්ත නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. ඒ කිරි රසය
1: උපරිමයි.
0: ඒකෙන්ද බය නැතුව මිලදී ගන්න කියලාත් අපි ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි පැල්වත්ත කිරිපිටියක අපි මතක් කරා, පැල්වත්ත යෝගට් එක මතක් කරා, පැල්වත්ත අයිස්ක්‍රීම් එක මතක් කරා,
1: පැල්වත්ත
0: බටර් එක පොඩ්ඩක් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත බටර් එක කියලා කියන්නේ.
1: ගානවා නම් ඔන්න බටර්.
0: ඒකෙත් බලපංකෝ අල්ල ගත්ත කෑල්ල. හරි ගමන් නෑ බටර් ටිකක් හරි ගාගෙන ඉන්න ඕන. හරි. පැල්වත්ත නිෂ්පාදන මතක් කරද්දි පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි දෙලගරත්නමාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දිය තියෙන ශාඛාව, බතරමුල පැලවතු ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනෙන් විවෘත වෙලා තියෙන්නේ.
1: එවිතරක් නෙවෙයි සුපිර වෙන සල්වලින් සිලර පඩු කඩවල වලින් තොග කඩමේ හැම දෙයකින් සුභවගත් වලින් මේ හැම තැනකින් මුවාට පැල්වත්ත නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා.
0: හරි. පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවකට. දමිත සංගට ආදරේ කරන ඔයා වෙනුවෙන් 91 සින්දුව මං ලෑස්ති කරගත්තා.
1: අනේ දමිත අයියා.
0: දමිත අයියා. මොකද උනේ එක බාරද? මං
1: ලව්ලයට.
0: ඔය කඩේ තියෙන මුඩි එළියට. ගමකෝද? එහෙම කියන්න එපා. දෙහියත්ත කණ්ඩේ ඉන්නේ මිනිස්සුනේ.
1: අර ඒ කටින් අර මේ කොළඹට ආවට පස්සේ මට මූඩි දාගන්න
0: නැත්නම් අර ගමේ ඉඳි කොච්චර හොඳට ඉන්නවද නේද?
1: ලස්සනට කතා කරගෙන ඉන්නවා.
0: හරි එහෙනම් ওই මූඩි අයින් කරලා අනු අපි කතා කරමු.
1: ඕකේ.
0: මේ පැය ආයිදාගත නේද? හරි. උදේ 9 විනාඩි 15 වෙලාව ආරාධනා කරන දෙකට FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 9:00 විනාඩි 24යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: නවයා විනාඩි 30යි වෙලාව 90
1: බලන්න වෙලාව යන ඉක්මන
0: ඒකනේ කියන්නේ මේ ඊයේ ගත්ත නේද ටිකට් එක
1: yes
0: බලන්න එහෙනම් ඔන්න මම නම්බර්ස් ටික මතක් කරන්න යන්නේ අපි හද රිසල්ට් එක කියනනම් ඊයේ දවසේදී දිනුම් අදිරදල උතරයි පත්තල ඩීල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වෙන්නේ ගන්න ඊයර ඇනෙන් ඇදලා ගත්තු
1: ටිකට් එක
0: අතට අපි කියන්නම් ඊයේ දිනුම් අදිරදල උතරයි පත්තල නිල ප්‍රතිඵලය
1: හරි
0: ඊ අගෝස්තු මාසේ කවද්ද ජග්‍රහි ලග්න සංකේතය බවට පත්වනේ කුම්භ ලග්න සංකේතය ජග්‍රහි අංක සටහන් උනංක 18 අංක 36 අංක 55 විදිහට ඊයේ දවසේදී ජග්‍රහි අංක සටහන් වුණේ එවගේම NLB ජය ඊයේ දවසේදී 535 වන ජයග්‍රහී දින වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ V ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 7 අංක 2 අංක බිංදුව සහ අවසානයේට අංක 5. අද සම්පත ඊයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී 842 වන දින වාරය විදිහට J ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 5 නැවතත් අංක 5 අංක 7 සහ අවසානයේට අංක බිංදුව. හඳහන තුලා ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 6 අංක 31 අංක 33 සහ අවසානයේට අංක 39 යි ජයග්‍රහී 1576 වන දිනුම් වාරයේදී එදවසදී ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ. ධන නිධානය ජයග්‍රහී 2297 වන දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ O ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 15 අංක 24 අංක 44 සහ අවසානයේට අංක 82. මෙගාපව ජයග්‍රහී 2615 වන දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂර වෙද්දී ජයග්‍රහී සුපිරි අංකය බවට පත් වන අංක 2 ජයග්‍රහී අංක 15 අංක 39 අංක 48 සහ අවසානයේට අංක 65. ගොවිසත 4509 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වන W ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6 අංක 22 අංක 63 සහ අංක 76. මහජන සම්පත ජයග්‍රහී 6367 වන දින වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහී අංක 8 නැවතත් අංක 8 අංක 5 නැවතත් අංක 5 අංක 7 සහ අවසානයේට අංක 0යි මහජන සම්පත ජයග්‍රහී 6267 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: ඉතින් දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයන් බිහි කරමින් සමාජ සුබසාධනය වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්නත් දායකත්වය ලබා දෙන වාසනාවේ විශිෂ්ටතම ආයතන ජාතික ලොතරැයි මණ්ඩලය වෙලා ඉවරයි මේ වෙනකොට. ඉතින් ඒ නිසාම තමයි NLB ලොතරැයිපත් වැඩිවැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මේ විදිහට මතක් කරන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩිවැඩියෙන් ගන්න කියලත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අනු මම පොඩ්ඩක් ගිහිල්ලා එන්න.
1: කොහෙද දැන් යන්න?
0: ටික උගුරේ නේද?
1: හොඳට උගුර නෑ කොහෙවත් යන්නේ නෑ. ඔයා දැම්මම ගන්න මං දෙන්න දෙවට හැදක්.
0: මොකද්ද?
1: වැල්මි පැණියක් දෙන්න වැල්මි පැණියක්. මගේ ළඟ තියෙනවා. දැන් තියෙනවා.
0: ඔව්. දෙල්ලේ මහත් එක්ක මම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්
1: ඉන්නේ. වැල්මි පැණියක් දෙන්න. වැල්මි පැණිය ගන්න ඔයාගේ ඔක්කොම අමාරුකම් සුස්නිම් බූත වෙලා
0: යනවා. හරි නංගවුලක් නෑ.
1: අද්දුටෝ ප්‍රත්‍යක්ෂය. හරිද සුවය කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මේ වලට වසවිස කලවම් කරලා නැහනේ. අපේ රටේ නිෂ්පාදනයක් තමයි මේ ක්‍රිමි රාජ නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පේයාව ගන්න. ක්‍රිමි රාජ පේයාව. එතකොට වැල්මි පැණි ඔන්න ඔය වගේ උගුරේ ආසාදන තියෙනවනේ. මුඛ සෝදනියකුත් තියෙනවා. හරිද? එතකොට හන්දි තෛලය තියෙනවා, කුරුලෑ සෝය තියෙනවා. එතකොට කරල් ගුලි තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 0112 753 889 කියන නම්බරයකට කතා කරොත්.
0: ඒ වගේම තමයි දැන් ඔය අපේ අම්මලා තාත්තලාට පොඩ ක්‍රයිසරි යනවත් එක්ක යාළගේ ඇස්පෙනීමේ පොඩි ආබාධ දෙන්න පුළුවන් අනු.
1: යස්.
0: දැන් ගොඩක් වෙලාවට ඇසේ සුද හැවිත් කියලා සමහර වෙලාවට කියන්න පුළුවන්. එහෙම නැත්නම් කාච දාන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැඩ ප්‍රෙෂර් එකක් ඇවිල්ලා කියන්න පුළුවන්. ඔන්න ඔයගේ නොයෙකුත් ලෙඩ තියෙනවනේ. ඉතින් අපේ කට්ටිය බය වෙනවා මෙහෙම ලෙඩක් කියපු ගමන්.
1: ඔව්. හැබැයි ඉතින් මේ වැඩිහිටි කට්ටියට විතරක්ම නෙවෙයි ගියා.
0: අපිටත් තියෙනවනේ.
1: මේ පොඩි අයටත් ඔය ඇස්.
0: ඔයාටත් තියෙනවනේ.
1: ප්‍රශ්න දෙනවා.
0: ඔය කාට වුණත් ඇහි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් දැන් බය වෙන දෙයක් නෑ. ළඟම තියෙනාට හොඳම හොස්පිටල් එක.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට යන්න ඕනේ. 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල කියන ඇඩ්‍රස් එකේ තමයි දෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට 0706 478 478 කියන හොට්ලයින් එකට කතා කරලා, ඒ වගේම 0112 785 858ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට තියෙනවා නම් ඇසෙසුදුවත් කිරීමේ සත්කම, මේ වැඩි ආසායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂ සායනය, ඇස් කන්නාඩි සේවා, බාහිර රෝගියන් ශ්‍රේමේ හැම සේවාවක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන්. ඒ වගේම අතිනවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය අක්ෂ සේවාවක් ලබා ගන්න ඔයා අදම යන්න ඕනේ රොබර්ට් ගුණවර්ධන මාවතේ කොස්සත් බත්තර මුල්ල කියන ඇඩ්‍රස් එකේ තියෙන ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට.
0: උදේ 9 විනාඩි 36යි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0116 679 579.
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු.
4: La Khanda Radio ITN.

0: උදේනවේ විනාඩි 46යි වෙලාව.
1: හරි.
0: දැන් සාමාන්‍යයෙන් ඔය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අපි ඉවත් කරගන්නවා කියන්නේ. ඒවට සාමාන්‍යයෙන් ඒවට ඇබ්බැහි වෙන්න දෙන්නේ නැතිව
1: ගලව ගන්නවා
0: කියලා කියන්නේ. කොච්චර ලොකු පින්කමක්දනේ.
1: අනිවාර්යයෙන්.
0: දැන් නැත්තම් අපේ ඉදිරි අනාගතේ බාරගන්න මේ අපේ ආදරණීය දරු පරපුර
1: පරම්පරාව
0: විනාශ වෙන්න පුළුවන්.
1: විනාශ වෙලා දැන් භාගයක්.
0: දැනටමත් විනාශ වෙලා. හැබැයි අපිට තවමත් වෙලාව තියෙනවා.
1: බේරගන්න.
0: ඔවුන්න බේරගන්න. ගොඩක් වෙලාවට අනු මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ඇබ්බැහි වෙන්න කලින් ඒකට ප්‍රතිකාර කරනව නම් ඒක තමයි හොඳම දේ වෙන්නේ. විශේෂයෙන්ම මේ යවදන්ව තරුණ කණ්ඩායම මෙහෙම අපි විවිධ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්න ඕන. විශේෂයෙන්ම ක්‍රීඩා වැඩසටහන් වලට, ක්‍රීඩාවට දාගන්න ඕන. ඒ වගේම සංගීත වැඩසටහන් වලට, ඔය රසාස්වාදන වැඩසටහන් වලට එහෙම ගන්නව නම් එහෙම මේ පොඩ්ඩක් ඔය දැන් ඔය මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන gati එහෙම ටක් ගාලා අපිට අඩු කරගන්න පුළුවන්.
1: අඩු වෙනවා. සමහරක් විට ඒගොල්ලන් ගැර තියෙනවනේ හැංගිච්ච දක්ෂතා.
0: අනිවාර්යයෙන්.
1: අන්න ඒ වගේ දේකට ඒගොල්ලන්ට අතහිත දෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට අර මද්ද්‍රව්‍ය වලට තියෙන හිත නැති වෙලා අනිත් පැත්තට හිත ගත යොමු වෙනවා. ඉතින් එතකොට අනිත් පැත්තට බර වෙනවා, තියෙන බර වෙන තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාට ඉන්නව නම් එහෙම යාළුවෙක් හරි ආදරණීය කෙනෙක් ඉන්නව නම් පවුලේ හරි කවුරුම හරි. ඉතින් ඒගොල්ලන්ට දෙන්න, ඒගොල්ලන්ට හැදෙන්න කාලය දෙන්න. අපි ඒගොල්ලන්ට අතහිත දෙමු. අපි ඒගොල්ලන්ට වචනකින් හරි හයියක් වෙනවා නම්
0: ගියාම දැනුවත් කරමු.
1: ඔව්. ඉතින් ඒක තමයි අපි කරන ලොකුම හොඳ. මොකද දැන් ගොඩාක් අම්මලා තාත්තලා ගත්තම ළමයාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙනවනේ. අනේ පව්, ඔයාගේ සතුට ඥානයාගේ හිත රිද්දන්න බෑනේ.
0: ඔව්.
1: එහෙම දෙයක් තියෙනවා.
0: කමක් නැහැ, ඔන්න ඔය අද්දට කරපුවා.
1: ඔව්. අපි ඕක පස්සේ නතර කරගමු. එහෙම පස්සට නතර කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි මේ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ.
0: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ හින්දා අදම ඒකට යමු වෙන්න. ආන්දරණ කෙනෙක් හරි පවුල කෙනෙක් හරි ඉන්නවා නම් ටග් ගාලේ ගුණන්ව පුළුවන් තරම් හොඳ පැත්තට ගලව ගන්න බලන්න.
0: එමනම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 19 27 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. අපි මේ සමාජයේ වෙන වැරදි වැඩක් තියෙනව නම් අපි කොහොම හරි අපිම එකතු වෙලා මේ වැරදි වැඩේ නවත්තන්න ඕන. ඒකින්ද තමයි මේ වෙලාවේ රටම එකට අපි මේ වැඩේට දායක වෙන්නේ. ඒක හන්දා අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩේ
1: එකතු වෙලා ඉන්න කියලා. අපි හැමෝම එකතු වෙමු. අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන්.
0: උදේ 9 විනාඩි 49යි.

0: Lakhanda Radio ITN.
1: උදේ 9:53යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
4: අනු මං ආසම සින්දුවක් ගහන්න යන්නේ.
1: මාත් ආසයි.
4: හැබැයි මේක මම මේ කොපි කරගත්තු එක මේ ඔරිජිනල් එක නෙමෙයි. හරි ලස්සන සින්දුවක්. මේක මැදදී පොඩ්ඩක් කෑගායි. ඒ අනු තමයි කෑගහන්නේ. ඒකේ අනු තමයි කෑගහන්නේ කියලා සින්දු අහන්න. සින්දු අහලා අපි ආපහු මේ පැත්තට එමු. 9:54යි.

0: Kanda Radio ITN.
1: உதனவே வினாடி பணம் சே விழாவ ஒன்னு அப்படி அந்த விழாவ வெயில தியன்னே
2: அதுட்ட கேங்க
1: ආපහු අපි හම්බ වෙනවා හෙට. හැබැයි යන්න කලින් නෝයාට තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න.
2: නැත්නම් කුටි කන්න.
1: මොඩෙන් යනවා සද්ද නැතුව. යෝගට් එකක් කන්න දීලම එක්කගෙන යන්නම්. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. බයනතුව මිලදී ගන්න. අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ.
2: අපි මෙච්චර වගකීමෙන් කියන්නේ ඒකයි.
1: අන්න ඒකයි. වගකීමෙන් කියන නාලිකාවක් රටට වගකීම මාධ්‍ය නාලිකාවක් විදිහට අපි වගකීමෙන් කියන්නේ අන්න ඒක හින්දා අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා බයනතුව මිලදී ගන්න. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකක් මතක් කරගෙන යන්නම්. ස්ටැලි තිලකරත් මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය මාළඹේ හන්දි හරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මරදාන් කඩවල ශාඛාවත් ඔන්න අවිනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔයාලට මතක් කරනවා. හරි, එහෙනම් අපි අදට මේ විදිහට යනවා.
2: ආයමත් හෙට හම්බ වෙනු.
1: එහෙනම් හැමෝටම ආදරේ පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.
2: ගිහින නම් මං අනු
1: මම ගීත.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176 479 579.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
2: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
6: ලකාණ්ඩ රේඩියෝ ITN
7: වෙලාව පෙරවරු 10යි
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: කොළඹ දුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ඒ කෑගල්ල කරඩුපාඩ හන්දිය ප්‍රදේශයේදී රබුකන සිට ඩුවර බලා ධාවනය වූ මගී බස් රථයක් කඩුපාඩ හන්තියේදී නූර් පාරට හරුණුවත් සමගව දීගර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ගැටී අනතුරු සිදු වුණා. දීගර සිට පැමිණි බස් රථය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි අවස්ථාවකයි අනතුරු සිදු වෙත්තේ. තුවාල කරුවන් කෑගල්ල බහරුවහල්ට ඇතුළත් කර තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ දෙවැද්ද ලැව්ගිනි හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ස්පෝකින් ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසටයි බලධාරීන් නියෝග කළේ. තද සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව්ගිනි ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවනවා. ප්‍රාන්තයේ පුරා අක්කර 250,000කට වැඩි භූමි ප්‍රමාණයක් මේ වන විටත් ගිනිගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි හේතුවෙන් විදුලි සැපයුමටද බාධා එල්ල වී ඇති අතර 60,000කට ආසන්න පිරිසක් විදුලි නොමැතිව පීඩාවට පත්ව සිටිනවා. මීරක ලක්කන ප්‍රවෘත්ති පෙරවර 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබ උදෑසනක උදේ 10යි විනාඩි 5යි

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

සුබෝ දෑසනක්. අද අගොස්තු මාස තුන්වෙනිදා නේද? අලුත් දවසක් අලුත් කැලැන්ඩරයක පිටුවක් පෙරලිලා ඉවරයි නේද? අද අලුත් දවසක වැඩට යන්න ඇති බොහොම වෙලාවෙම වහගෙන ඉන්නව නේද ඔක්කොම හිටියත්? ඔෆිස් එකේ වෙන්න පුළුවන් හැම නැත්තම් ඔයා ගෙදර ඉඳලා මාව වහගෙන ඉන්නව වෙන්න පුළුවන්. මේ කොහෙ හිටියත් ඔයාට මාව වහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. අලුත් මාසයක් කියලා කියවහම සමහරක් වෙලාවට කලින් මාසෙ අපිට හැබෑ කරගන්න බැරිුණු බලාපොරොත්තු වැඩ ගොඩාක් ඇති. මේ හැමදේම සමහරක් වෙලාවට ටිකක් ඉතුරු වෙලා ඇති මේ මාසෙටත් නේද? මේ මාසෙත් හිතපු විදිහටම ඒ ප්ලෑන් කරපු විදිහටම හැම දෙයක්ම ඔයාට කරගන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඊ හවස පොඩක් ඉතින් ලෑස්ති වෙන්නත් ඇති අද අලුත් දවසේ වැඩ ටික පටන් ගන්න. දවස් දෙකකට පස්සේ නිමාඩුවක් එක්ක තමයි ඉතින් ඉඳලා ආවෙ නේද? ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාට ඉමට එහෙම නේද? මම හිතන්නේ නම් එහෙම තමයි. ඉතින් කතා කරන්න තියෙනවා ගොඩක් දේවල්. මේ පැත්තට එන්න. එෆ්එම් 93.3 දශම පහෙන් 93.7 මේකෙන ෆෝන් නම්බර් එකට ඔයා මැසේජ් එකක් කියවන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඔයා කැමති 0.5 සෙන්දුවක් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. අද ඉතින් පළවෙනි දවසනේ අගෝස්තු මාසේ. ඉතින් බර්ත්ඩේ විශේෂම ඇති ගොඩක්. ඉතින් මේ ඕන දෙයක් වාට මාත් එක කතා කරන්න පුළුවන්. ඔයා මේ වෙලාව ඉතින් කොහෙ හිටියත් මා වහගෙන ඉන්න ඔෆිස් එකේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. මේ හැමදේම එක්ක ඔළුව පොඩක් නිදහස් කරගෙන වැඩ ටිකක් ගොඩක් එක්ක ඉන්නකොට හිත පොඩක් නිදහස් කරගන්නකොට හොඳම බෙහෙතක් තමයි ලස්සන සින්දුවක් ඇහෙනවා කියන එක නේද? ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්න උරේෂගේ. ඉතින් අපි අහලා ආපහු ඉක්මනට මේ පැත්තට එමු. උදේ 10යි විනාඩි 16යි වෙලාව. ඔයා කොතනද? මම ඉන්නේ එතන. අහලා බලන්නකෝ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: උදේ 10:29 වෙලාව හට් බීට් අහගෙන ඉන්න මොකද කරන්නේ? හාට් බී හාට් එක බීට් වෙන ඔයා හාට් බීට් අහගෙන නේද ඉන්නේ? මට හිතෙන්නේ නම් එහෙමතම ඔයා මාව සද්දටම අහගෙන ඉන්නවා කියලා. අපි ලස්සන සින්දුවක් නේද අහලාවේ අද අතුල අධිකාරි මහත්මයාගේ විසිරණු මල් පෙති. මේ සින්දුව මම හිතන්නේ හරිම ලස්සන තේරුමක් තියෙන ලස්සන විස්තරයක් කරන ගීතයක්. මට හිතෙන්නේ නම් එහෙමතම ඔයාට හිතන දේ කියන්න බලන්න. ඒගෙන පස්සේ කතා කරමු නේද? ඊට කලින් මට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කවුදම වහගෙන ඉන්නේ කියලා බලන්න. FM 93.5 මේ වෙලාවේ සත්‍යයෙන්ම හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ යන හදන්නේ කවුදම වහගෙන ඉන්නේ කියලා බලන්න. පොඩි මැසේජ් එකක් යොමු කරේ. ඔයාව මතක් කරන්න තමයි මේ හදන්නේ. Good morning kila tinwa good morning lakhanda wata titin good morning ave hamada oya mahana wa lassana sinduwak denna kila thumai thiyene trinku pahe kanuwen punchi panda athulu family eke hamoma thamai lassana sinduwakata ekathu karaganna kila thiyenne hi good morning good morning oyata mata denawada oba apple malak wage sinduwa apple malak wage langa innawa neda එතකොට මට හිතෙන එයාට තමයි ඔය මේ සින්දුව ඉල්ල ගන්න හදන්නේ කියලා. තෙලිනි තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. එයාට දෙන්න අපේ සින්දුව අපි බලමු කොහොම හරි දෙන්න. ලස්සන සින්දුවක් නේ අමරසිරි පීරිස් මහත්මයාගේ. හයි සුදුවක්කි කවුද මේ? ගුඩ් මෝර්නින් කියලා දෙනවාට සුබම සුබෝදස. ගුඩ් මෝර්නින්. ඔන්න භාෂා දෙකෙම කිව්. උදෙන්ම ඇවිත්නේ අපි එකතු කරගන්න සින්දුවකට. ෂෙවෝන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ෂෙවෝන් ওই විදියටම අහගෙන ඉන්න. එදා සිකුරාද කතා කරාට පස්සේ තමයි නේද? ඉතින් දවස් දෙකකට පස්සේ අපි අය හම්බ වෙන්නේ ලස්සන සින්දුව අහන්න. හાર્ට් බීට් එකත් එකතු වුණොත් ඔයාටත් පුළුවන්. අපි වා සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා මහත්තයා, ඒ වගේම ජූට් කුමාර, අපි අයියා, ඒ වගේම පුතා විනෝද්, දුව දිෂා, දිසානි, අනුෂ තමයි මට මැසේජ් එක දාලා තියෙනවා. ආව එකතු කරගන්න හරි මාදරෙන්. වෙනස වගේම හරි මාදරෙන් ජය මාමත් එකතු වෙලා ඉන්නවා සද්දෙටම ලක්කනහගෙන. වැඩ එතන වැඩ කරන තැන හැමෝම එකතු කරගන්නා නේද? නම් කියන්න බෑනේ. ඔෆිස් එකේ වැඩ කරන හැමෝමත් එකතු කරගන්න මේ වෙලාව වගේම ඉදි අනුර පුස්සල්ල ඔයාවත් එකතු කරගන්නම් මේ වෙලාවේ. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා කැමති සින්දුවක් අහන්න, කැමති කෙනෙක් එකතු කරගන්න. ඉතින් මේ ඕන දෙයක් ඔයාට පුළුවන් දවල් එක වෙනකන්. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් අපි ඒක අහලා අපහු කතා කරමු නේද? ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දු අහන්න. දවල් එක වෙනකන්.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: කොළඹින් කතා කරන රේඩියෝ සලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
4: රේඩියෝ සියවසක ලෝකමය
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය
4: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු ආද්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ ਲੱਖਣ ਤੇਰਾ ਨੂੰ ਮੇਰੋ
1: ਸੁਬਦਾਸ ਰੱਖੋ ਦੇ 10 ਵਿਨਾੜੀ 40 ਹੈ
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat

10 විනාඩි 44 වෙලා ඔයයි මමයි ඉන්න පළවෙනි පැය තමයි මේ විද්‍යාවට යන්නේ නේද? ලස්සන සෙඳ ටිකක් අපි ඇහුවා නේද? මේ පොඩි වැස්සකුත් තියෙනවා කියලා මට හිතෙනවා. පොඩි පොදක් එක්ක. සමහර වෙලාවට මේ සතියේ වැස්ස වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අගෝස්තු මාසේ කියලා කියන්නේ ටිකක් වැස්ස අඩු පායන කාලයක් වෙනවා නේද? ඉතින් අපි බලමු. ඉතින් මුල් කාලේදී පොඩක් වැහලා පස්සේ තමයි ඉතින් අවුව වැඩි වෙන්නේ නේද? මොනවාගේ දෙයක් සිදු වෙයිද කියලා මේ වෙලාවේ වැස්සගෙන කියන මට රස කෑමක් කනවන කන්න පුළුවන් තරක් ඉතින් දිනනවා නේද කෑම හදන තර ඒවත් තමයි වැඩ කරන තර ජයමාම ඔයාව එකතු කරගන්න ඒ වගේම වැඩ කරන තර හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ඒ වගේම මදුශංක ජගත් ජයමාම තමයි මට වෙනද වගේම හරි මාදරින් මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් එහෙම තමයි පොඩක් වෙලාවේ ටයිම් එක මාරි වුණා ඉස්සෙල්ල ඒකයි ඔයාගේ නම විතර කිව්වේ ඉතින් එහෙම වෙනවා නේද මේ වෙලාවේ සුසන්ද සම්පත ආව එකතු කරගන්න බරළු හේනි මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මම විදහට මහගෙන ඉන්න අරු මාදරේ ලස්සන සින්දු ගොඩක් ලෑස්ති කරන් ඉන්න අද මන්ඩේ කියනකොට පොඩක් සතුටෙන් ඉන්න දවසක් ඊයේ නිවාඩු ඉඳලා ඇවිල්ලා අද පොඩක් ලස්සන සින්දු ටිකක් අහලා ඉතින් ඉදහස් කරගන්න සතුටෙන් වැඩ ටික කරන්න සතුටෙන් වැඩ ටික පටන් ගන්න හොඳම වෙලාව Good morning, ඔයාට කොහොමද මේ කොහොමද සතියකින්ම ආවේ නෑ අයියෝ ආවේ නැත්තේ අසනීප වෙලා හිටියද කොහරි ගමනක් ගියාද කියන්න බලන්න අද දින ඇනිවර්සරි එක සම්බන්ධනවා කවුද මේ අයගේ විදේශතලලා ඉන්න හැදලි නෑ මං හිතන්නේ මේ වෙලාවේ අපි ඊළඟට බලමු මං හිතේ විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට දෙවනිටයි හරි පසිදුටයි හැපි ඇනිවර්සරි කියලා තියෙන එදනා රට ඉන්නේ ඉතින් එදනාට හැපි ඇනිවර්සරි කියලා විශ් කරනවා හાર્ට් බීට් එකන ඉතින් ඔබ විදේහට වහගෙන ඉන්න හරිම ආදරෙන් කටිකාවත් චන්දිම අබේගුණ වර්ධන තමයි මට මැසේජ් එක දැම්මේ අය අම්මව එකතු කරගන්න කියන අම්ම තමයි ආනෝම ඒ වගේම තාත්තා පුංචිලාව එකතු කරගන්න කියන ලස්සන සිද්දුවක් අහන්න හරිම ආදරෙන් එකතු කරගන්නම් ඔයාව Good morning. අපි සද්දට ලක්කනාගෙන ඉන්නවා. ওই විදිහටම සද්ද වැඩි කරගෙන අහන්න හවත් බීට්. අම්මලඟුඩින් තමයි ප්‍රියන්ත මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ. පොද වැස්සක් එක්ක රොටියක් හදාගෙන අර උණු මොන දුන්දාන තේ එකක් හදාගෙන අර ඈත තියෙන පරිසරය දිහා බලාගෙන ලස්සන කන්දක් එක්ක අර දැන් මීදුමත් එක්ක පොඩ්ඩක් අර වැහි අඳුරත් එක්ක ඈත තියෙන කඳු ටික හරියට පැහැදිලිව පේන්නේ. ඒ වගේ view එකක් එක්ක රස කෝපි එකක් තේ එකක් එක්ක රොටියක් කන තිබුණ සර ලුණු මිරිසක් එක්ක ෂාමා ඔයා වැරදි වැඩක් කරනවා ෆොටෝ එකක් එක්ක මේ වගේ තැනක ඉඳලා ඔයාගේ ගෙදරට පෙර ලස්සන පරිසරයක් තමයි ඊයේ තියෙන්නේ ඉතින් මට කියලා දෙන මේ වෙලාවේ ආයේ වගේ වැඩක් කරනවා කියලා වත් එක මේ ෂාමා නුවර පැත්ත හරිම නරක වැඩක් තමයි ඔයා කියන්නේ අපි දන්නේ බඩ රිදුනොත් එහෙම හරිද සඳ ලංකාවෙන් තමයි මාව අහගෙන ඉන්නේ ඔය විදියට මහගෙන ඉන්න හරි මාදරෙන් රසක් ගැන කියනකොට රස කිරිතේ එකක් තිබ්බත් කොහොමද රස කිරිතේ එකක් ගන්නව නම් පැල්වත්ත නිෂ්පාදනම තමයි පැල්වත්ත කිරිපිටි වලට ගන්න පුළුවන් රසට ගුණට උකුවට 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් කියලා අපි ඔයාලට කියනවා ඉතින් ඒ තරම්ම විශ්වාසයෙන් කියන්නේ අපි ඒකයි ඔයාලංගම සින අලවිසලට ගිහිල්ලා පැල්වත්ත කිර නමින්ම මෙලෙදී ගන්න අමතක කරන්න එපා විහාමුරේද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ රස තේ එකක් බොන ගම රස කෝපි එකක් බොන ගම රස කිරිතේ එකක් බොන ගම මේ වැස්සත් එක්ක ලස්සන සින්දුවක් අහමුද

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

එකලහා වෙන තව විනාඩි 4ක් වගේ තියෙනවා. ඔයා ඉතින් විනාඩි වලින් වැඩ කරලා අපිට තප්පරෙත් හරියට වටිනම රේඩියෝ එකේ වැඩ කරන කෙනෙක්. තප්පරෙන් මිස් වෙන පුළුවන් සමහර දේවල්. ඉතින් මිස් නොකර කොහොම හරි අපි ඒ දිග කරගන්නවා. එහෙම තමයි නේද? විනාඩියක් වුණා ජීවිතේට අපිට වටිනවනේ. වැඩත් එහෙමයි. සමහර දේවල් තප්පරෙන් මිස් වෙනවා කියලා කියන්නේ අපි. ඉතින් මිස් නොකර කොහොම හරි මේ අලුත් මාසේ වැඩ ටික කරගන්න නේද? කිසිම දෙයක් මිස් කරන්න නැතුව ඒ හීන බලාපොරොත්තු හැමදේම ඒ විදිහටම හැබැයි කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම මේ වෙලාවල සත්‍යෙට වැඩි කරගෙන අහගෙන ඉන්නවා නේද හාඩ්බී? හාඩ්බීට අහගෙන ඉන්නකොට මට හිතුණා ඔයාට කියන්න රස කැම ටිකක් දවල්ට එහෙම හදා ගන්න ඕන නම් පැල්වත්ත බටර් එකක් අරගෙන බලන්න. පොඩ්ඩක් වැඩගින්නක් අවුත් පැල්වත්ත යෝගට් එක අරගෙන රස බලන්න. ඒ තරම්ම රසට ගුණට උකුවට ඔයා ගාවට අරගෙන ඉන්නේ පැල්වත්ත නිෂ්පාදනය කියලා අපි ඔයාලට විශ්වාසයෙන් කියනවා. ඉතින් ඔයා ළඟම තියෙන සුපිරි වෙළඳසල එහෙම නැත්නම් ළඟම තියෙන කඩේකට ගිහිල්ලා ඔයා ඉල්ලන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනය කියන නමින්ම විතරයි. මෙවලෝමේ කවුදම වහගෙන ඉන්නේ සද්දටම හට්බීට් අහගෙන ඉන්නව නේද සරච්චන්ද්‍ර ඩයස්? ඔයාව එකතු කරගන්නන් රයිගොමි ඔය විදිහට වහගෙන ඉන්න හරි මාදරෙන්. සක්සියර දෙනාට හාඩ්බීට් වැඩ කරන මගේ අපේ මැනිකත් ඇවිල්ලානේ. සුබ උදෑසනක් කියනින් ඔයාලට සුබ උදෑසනක් වෙන්න ඕනි. අද යාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේක සුබ පැතුම් පතමු කියලා තියෙනවා. ඉතින් ඒ වගේම කවුද මේ හස්බන්ඩ්ගේ නම කියන්න බලන්න. අජිත් කිච්සිරි ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය හිටියා වගේම නිදික් නොරේ නිරෝගීව ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට. ප්‍රෝග්‍රෑම් එකට අහගෙන ඉන්නේ නේද අජිත්? ඔයා පුදාලා එක පුදාලා එකතු කරගන්න කියලා දැන් තරියතු ඒ වගේම රුක්ෂාන් ද්‍රවින්දු අකිල ඒ වගේම පසින්දු මේ හැමෝම එකතු කරගන්න කියලා දැන් ලස්සන සින්දුවක් අහන්න මම ලැස්ති කරගෙන ඉන්නේ මාස්ටර්ස්. අපි අහලා බලමු BNS ලගේ ලස්සන සින්දුව. ඒක අහලා ඇවිල්ලා අපි ආ කතා කරමු. ආපහු අපි කතා කරන්නේ ඩෙවුස් එකෙන් පස්සේ ওই විදිහටම ඉන්නවා.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණිය මනෝජ් කොඩ විතරණ
1: ලයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි අදහැලීම හේතුවෙන් ඉහළ කොත්පලේ ජලාශයේ වාරදුරට තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වය තවදුරටත් පැවතුන හොත් එම ජලාශයේ සෙසු වාරදුරටද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. ආපදා කමනාකරණ ඒකකයේ සඳහන් කළේ සම්බන්ධව අවට පදිංචිකරුවන් දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැරෙන තදවෙස් සමග සෙන්ක්ලයා සහ ඩෙවෝන් දියඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශීද වාන්තැබීමට පටන්ගෙන ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇදහැරෙන තද වෙස් සමග මෙසේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි නොරිලිය දිස්ත්‍රික් ආපදා කැමරාකරණ ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඉදිරිපැය 24දී මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කළා. අද අලුයම 12:30 නිකුත් කළ එම නිවේදනය හෙට අලුයම 12:30 දක්වා බලාත්මක බවයි සඳහන් වන්නේ. ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩ පළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවට අයත් පහත් බිම්වල විසින් ජනතාවට සැලකිලිමත්වන ලෙස දැනුම් දී තිබෙනවා. ග්‍රීසියේ ලැව්ගිනි පාලන බෙහෙම්වල නිරතව සිට හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙකු වී ගොස් තිබෙනවා. එක් යානෙක සිටි ඩෙන්මාර්ක් ජාතික ගුවන්ඩියමෙකු සහ එහි ගමන් කළ ගිනි නිවීම් සේවා නිලධාරියෙකු මෙසේ මේ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනෙක් හෙලිකොප්ටර් යානයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුවන්ඩියමුවා සහ ඒ කටයුතු කළ ගිනි නිවීම් සේවා නිලධාරියා දිවි බේරාගෙන ඇති බවද සඳහන්. අර්ථරස්ත වුණේ ඇතන්ස් අගරුවරට බටහිරෙන් කිලෝමීටර් 65ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක ඉහළ අහසදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. යාන අධික ගැටීමත් සමග එක් යානයක් ගිනිගෙන කඩාවැටි ඇති අතර අනෙක් යානය නිරුපද්‍රිතව හදිසි ගොඩබැසවීමක් සිදු කර තිබෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති 10:12.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්
1: 11:05

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0777777374.
2: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

අපි මේ ඇවිල්ලා ඉන්නේ අලුත් පැයකටනේ. අලුත් පැයක පටන් ගන්නකොටම ලස්සන සින්දු ටිකක් අහලා අපි පටන් ගත්තේ. ලස්සන සින්දු දෙකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දු අහන්න. ඔයා මොකද මේ වෙලාවෙ කරන්නේ? වැඩ ගොඩාක් එක්ක හිර වෙලා දින්නේ. ඔළුවට පොඩ්ඩක් නිදහසක් නැද්ද? එහෙනම් ඔයා දන්නවද කරන්න ඕනි මොකක්ද කියලා? එතමයි සද්ද වැඩි කරගෙන FM 93.5 93.7 අහන්න. ලස්සන සින්දුවක් ඇහෙනකොට අර පොඩ්ඩක් තියෙන හිතේ තියෙන නොසන්සුන් ගතිය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නවනම් වැඩ චුට්ටක් වැඩි වෙලා ඉන්නවනම් බොස්සාව ප්‍රෙෂර් කරනවනම් මේ වැඩ ටික ඉක්මනට කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් ගවන්ට් එක කොහොම වැඩ කරන ගමන් ඉන්නවනම් ටාගට් එක කවර් කරගන්න මේ වෙලාවේ ඔයාට නිකන් මූඩ් එකක් නෑ වගේ නම් මූඩ් ෆික්ස් කරන්න හොඳම වෙලාව උදේ 10 ඉඳලා 1 වෙනකම් ලස්සන සින්දු ගොඩක් ඇහෙනවා. ඔයාටත් පුළුවන් ඉතින් මූඩ් එක ෆික්ස් කරගෙන ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. කැමති කෙනෙක්ව එකතු කරගන්නකොට 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න ඔයාට පුළුවන්. ඔයා කැමති සින්දුවක් තියෙනවද කියන්න බලන්න. ඔයා කැමති සින්දුවක් මං ඉතින් නොදී කොහොමද? අනිවාර්යයෙන්ම දෙනවා වහගෙන ඉන්න. එම කියනකට වෙවිලා ඉන්නවා කියන්නේ කළුතර පැත්තට යන්න තමයි හදන්නේ. කළුතර පැත්තට මේ වෙලාවේ වහිනවද? මට හිතෙනවා පොඩක් වැහි අඳුරක් වගේ ඇති නේද? තිමිර ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. කවුරුත් කියලා නේද තනියම සින්දුවක් අහන්න මං හිතන්නේ ලෑස්ති වෙලා ඉන්නේ කමක් නෑ කමක් නෑ. ලා තනියම හරි ලස්සන සින්දුවක් අහන එක තමයි හොඳම දේ නේද? ඉස්සර ඔයාවත් එකතු කරගන්න මුල්ලේරියා වයින් තමයි මාව අහගෙන ඉන්නේ. යා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. කඳු පන්තිය දැකලා අම්මට එන්න හිතලා තියෙන දැන් ප්‍රෝග්‍රෑම් එක නවත්තලා නුවර ආපු වෙලාවක මං එන්නම් අනිවාර්යෙන්ම ඔයාව බලන්න. කමක් නැද්ද මට? ලක්ඛනායි වවන් කියලා දෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදශි වයි ෆින්දික මහන්සි අම්මතක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා දෙන වසන්ත ඔයාව එකතු කරගන්න කොටියා කුමරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙම තමයි නේ. ඔයා කොහෙ හිටියත් කොහෙ වැඩ කරන ගමන් හිටියත් වගේ මහන්සිය අද කරගන්න ඔයාට පුළුවන් මේ වෙලාවේ. ඒ මාව හගෙන ඉන්නකොට හાર્ට් බීට් එකේ නඹර දෙන්න ලස්සන සින්දුව කැරන්ස් විජේවර්ධන මහත්මයාගේ. අපි බලමු කොහොම හරි සින්දුව දෙන රූපසේන වගේම සුනන්දනී තමයි මාව මට මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හැබැයි මම මේ වෙලාවේ ලැස්ති කරගෙන ලස්සන හින්දි සින්දුව අපි ඒක අහලා අපි කතා කරමුනේ. ඔයාටත් පුළුවන් මේ විදිහට කතා කරන්න 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් තියන්න.

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: කොළඹින් කතා කරමු.
1: රේඩියෝ ස්ලෝන්
2: මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: මේ ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
4: රේඩියෝ සියවසක පොමුරාව ලෝකණය.
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
4: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: 11:27.

11 විනාඩි 33 වෙලාව ඔයා හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව සමහරක් වෙලාවට වෙලාව හොඳ වුණහම ඔබේ ජීවිතේට වාසනාව කින දෙනවනේ. සමහරක් වෙලාවට ඔයාගේ වාසනාවටත් වඩා ඔයාගේ උත්සාහය නිසා ඔයාගේ ජීවිතේට ඔයා බලාපොරොත්තුණු දේවල් එකතු වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ගැන කියන්න තමයි මේ හදන්නේ. ඔයාගේ වාසනාව ජීවිතේ සුබ සිහිනය නේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔය ගැන දන්නවා. ඉතින් ඒ ගැන ඔයාලට මතක් කරන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා මේ වෙලාවේ. දැන් ලංකාවේ ජාතික වාණිජ්‍ය මණ්ඩලය එකතු කරලා සංවිධානය කරපු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මේ වෙනකොට රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. සම්මාන උළෙලේ ජාතික ලොතරැයි මණ්ඩලයට 2025 වගේම 2026 මේ කියන වසරවලදී සම්මානනීය වෙන්න වගේම වාසනාව ලැබුණ හේතුව තමයි විශ්වාසයත් එක්ක යන ගමනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයා ගන්න පුංචි ලොතරැයි පත්‍රයට ඔයාට අනිවාර්යෙන් තෑග්ගක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔයා ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කරන ලොතරැයි පත්‍ර මිලදී ගන්න. ඒ විශ්වාසය නිසාම තමයි මේ තරම්ම සම්මානයක් ලබා ගන්න අවස්ථාව හම්බ වුණේ. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියනකොට ඔයා දන්නවා නේද, දශක 6කට වඩා වැඩි කාලයක් මේ වෙනකොට ලක්ෂ ගණනින් කෝටි ගණනින් එවැගේම මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරපු එකම සුබ සාධනය වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්නත් ජාතික ලොතරැයි මණ්ඩලය ලොකු උදව්වක් කරලා තිනවා, දායකත්වයක් දීලා තිනවා. ඉතින් වාසනාව විශිෂ්ටතම වගේම ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. රටේ ඉන්න අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමිකර දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අවස්ථාව හමු වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ හීනේ හැබෑ කරගන්න ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට ඒ මතක් කිරීම කරේ. එකලහයි වෙනාඩි 35ක් වෙනකොට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. බර්ත්ඩේස් එහෙම තියෙනවා නම් මට කියන්න. රටට වෙහෙන්න පුංචි විශ්ව එකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉන්නවා දංකටුව පැත්තේ. කොහොමද? ඔයාගේ අද බර්ත්ඩේ එක නේද? ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ගියාලු හැමෝම. ඒ වගේම තුෂානි, ඒ වගේම යසෝසි, කවුද ශාන්තිකා. ඒ විතරක් නෙමෙයි මල්කි, මේ හැමෝම ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන. ඔය හිටියා වගේම ලස්සනට සතුටින් ඉඳ පුළුවන් වෙන්න ඕනේ. විශේෂම දේ එයාට හරිම ලස්සනට චිත්‍රා දෙන්න පුළුවන් කෙනෙක්ගේ මූණක් ඒ විදිහටම අඳින්න පුළුවන් කෙනෙක් තමයි කුමු කියලා කියන්නේ. ඉතින් යාළුවෝ හැමෝම එකතු කළා එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විශ්ෂිකත් එක්කම අපි යමු බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මොයගට සුමනාව හරිම ආදරෙන් එකතු කරගන්න චුට්ටක් පරක් වුණා නේද? ගුඩ් මෝර්නින් කියලා තින හඩක් ගුඩ් මෝර්නින්. මැනික කොහොමද? ඉතින් යන්න කලින් බොයගොට පැත්තේනවා. දැන් අයියානේ මම බෑ කිව්වේ නෑනේ. මේ වෙලාවේ සුමන ඔයාව එකතු කරගන්නම් හරිම ආදරෙන්. අයි බොබන් වඩපාත ලක්ෂ්මන් වගේම තමරා නිශානි චේතනා තේජ අවෝත් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක ඒ වගේම සේරුව විලකේඩිය සම්මර සිංහවත් එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවකට මම ලෑස්ති කරන්නේ නේ. සුපුන් පෙරේරාගේ ලස්සන සින්දු අපි ඒක අහලා ඇවිල්ලා කතා කරමු නේද? දෙකලහයි වෙනාඩි 36 හි

0: රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

තමයි ඔයයි මමයි මේ ඉන්නේ. ලස්සන සින්දු ටිකක් අහනගම පොඩක් ආ වයිබ් එකක් තියෙනනේ. එළේ මේ වෙලාවේ පොඩි වැස්සක් යනවද? ආයුධ පැත්තට ගියන බලන්න. වැස්සක් එක්ක රස කෝපි එක, කිරි කෝපි එක කොහොමද තිබ්බ? එහෙනම් ඔයා ගන්න ඕනේ කිරි පිටි එකක් ගන්නව නම් පැල්වත් නිෂ්පාදතරම තමයි. 100%ක්ම ස්වභාවික ගුණයකින් අරගෙන ඉන්න වාගාවට බය නැතුව ආගේ ගෙදර ඉන්න පුංචි බබාට දෙන්න පුළුවන්. පුංචි බබාගේ ඉඳලා වැඩිහිටිය දක්වාම ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් එකම දේ තමයි පැල්වත් නිෂ්පාදන. පැල්වත් නිෂ්පාදන ආයතන කිරි ගොවින් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන්, පුංචි යෝගට් එකෙන්, එහෙම නැත්නම් ඔයා ගන්න බටර් එකකින් වෙන පුළුවන් මේ ඕනම දෙයකින් ලංකාවේ සල්ලි ටික ලංකාවේ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් කිරි ගොවින්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් ලංකාවේ සල්ලි ටික වෙන කොහෙටවත් යවන්නේ නැතුව ලංකාව තුළම රැඳව ගන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා පැල්වත් නිෂ්පාදනයක් මුලදී ගන්න එක. ඒක නවත් මතක කරන්නේ ගොඩක් අපි විශ්වාසයෙන්. රස කිරි කෝපි එක, කිරි තේක හදාගෙන මේ පැත්තට එන්න FM 93.5 වහගෙන ඉන්න හાર્ට් බීට් හගෙන ඉන්න පුළුවන් ඔයාට දවල් එක වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක්ක. කවුද මේ වෙලාවේ හાર્ට් බීට් හගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගුඩ් මෝර්නින්. එයා වැඩ කරන ගමන් ටිකේ කවුද මේ යනෝ මම ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම මදු, ලතා, වසන්ති, ප්‍රියන්ත, මාහිර් සර් එකතු කරගන්න ඕනේ. ඒ වගේම සිසිර අයිය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අද එතන වැඩ කරන ලතා කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාගේ උපන්දිනේ අගෝස්තු මාසය කියන්නේ එහෙම තමයි. බර්ත්ඩේස් වැඩිම දව මාසයක්. ලහිරු ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන යාගේ අම්මා එක්ක වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන හાર્ට් බීට් එක අපිත් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලහිරු. මොකද ඔයා හායි කියලා විතරක් කියලා දෙන්නේ? ඔයාලට කියන්න කිසිම දෙයක් නැද්ද? වචන වලට එන්නේ නැද්ද? නෑ නෑ නෑ, හායි කියන්නේ ඉතින් ඒ වගේ දෙයක් තමයි නේද? ලක්කන රේඩියෝ අහගෙන ඉන්නවා. කවුද මේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ? ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා. හලවත ප්‍රැක්ටික් කරනවා පාල. ඔයාව එකතු කරගන්න ඔය විදිහට මහගෙන ඉන්නෝ. ඈන් සහන් රශ්මිදු එකතු කරගන්න කියලා දිනවා. ලිලී මොනිස්ටදුවවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ලස්සන ඇඳුම් තියෙන කඩයක් තියෙන ඒ කඩේ ඉඳලා මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා. මහරගම පැත්තෙන් තමයි මම වහගෙන ඉන්නේ. කලමනාකාර ඩිලංක නදීෂා නෝවා එකතු කරගන්නම්. ඒ වගේම රසික ගයාන් සිරිවංශ ගෞබිනී රසිත චුට්ටි තව ගොඩාක් නම් පිනස් ඔබා දිනුෂා කම්මනී ඒ වගේම චන්ද්‍රාණි ඉරේෂා නයනී හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. මම හිතන්නේ ස්ටාෆ් එකම ඉන්නවා. සොන්දර උදෑසන කියලා තියෙනවා වාසනාවන්ත දවසක. ඔයාටත් මේ අගෝස්තු මාසේ පටන් ගත්ත දවස් ඉඳලා තින් වාසනාව අරගෙන එන්න ඕනේ. දවස සුබ වෙන්න ඕනේ නේ. අගෝස්තු මාසෙම සුබ වෙන්න ඕනේ ඔයාට. ලස්සන ගීතයකට මාව එකතු කරගන්න කියලා තියෙනවා. කොටුවේ ගෙදරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. පවුල හැමෝම එකතු කරගෙන රම්මුතුකම යාළුවෝ ටිකත් එකතු කරගන්න කියලා තියෙනවා. මාතලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ කොටුවේ ගෙදරින්. කොහේ හිටියත් මේ වෙලාවේ ලස්සන සින්දු අහන්න පුළුවන්. මේ වෙලාවේ මම හින්දි සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා. අපි ඒක අහලා කතා කරමු නේද? මනවාලාගේ අහලා බලන්න. ඒ තරම්ම ලස්සනයි.

දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: විලාව මැද හඬ 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගී

0: zastala.
1: Adika Vesamaga Mahaveli Kaladi Kalu Jalabattam Si Greni Helata Mahaveliya Gangwatura Avatanavaka Mohudat Ralave Mohudu Gamanat Avatanave Nuwara Pradesha Dekata Ratu Nivetana Tawat Pradesha Rasakata Millimeter Si Ekmavu Vesi Geudu Basahayadi Apanayana Adayama Dollar Billion Dahaya Ekmavai Vesat Samaga Dengu Avatanama Yali Ihalata Irani Samaga Davasaka Chavakata Trump Sudanamin
0: Lakhanda Denshiya Pravurti
1: Lakhanda Pradhana Pravurti Samagin Mama Sulakshani Udeshikai Thirivira Pravurti Sanskarani Manoj Kodavitarna අධික වර්ෂාවත් සමග මහවැලි කැලණේ කළු යන ගංගාවල ජලමට්ටම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මහවැලි ගංගාවේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීම අවතාරණමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩපළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගේ කෝරළය සහ ගගවට කුරලේ යන ප්‍රාදේශ ලේකම් කොට්ටාසුට අයත් පහත් දින්වල විසින් ජනතාව සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ එල්ලි සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා.
2: මහවැලි ගඟ, කැලණි ගඟ සහ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට සැලකිතු වර්ෂාපතනයක් ඊයේ දිනේ ලැබුණා. මේ තත්ත්වයේ යටතේ මහවැලි ගඟේ ජල මට්ටම් ඊයේ රාත්‍රියේ වේගයෙන් වැඩි වුණා. විශේෂයෙන්ම නාවලපිටිය සහ පේරාදෙණිය නාවලපිටියේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයකුත් ඒ වගේම නැවුඩ් ඇතුළු බොහෝ ප්‍රදේශ ඒ ආවරණය වෙන ප්‍රදේශ තුල මේ වර්ෂාපතනය අපිට දක්න ලැබුණා. කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ කිතුල්ගල මධ්‍යස්ථානවල මිලිමීටර 155 160 ආසන්න ප්‍රමාණයේ වර්ෂාපතනය ඊයේ රාත්‍රියේ ලැබුණා. ඒ තත්ත්වයේ යටතේ එම ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගියාම අපිට පෙන්눔 කරා. කළුගඟේ රත්නපුර සහ මිල්ලකන්ද ඇල්ලගාව ඇතුළු ප්‍රදේශවල ඉහළ ප්‍රදේශවලටත් මිලිමීටර 100ත් 150ත් අතර වර්ෂාපතන නැතම ස්ථානවල ලැබිලා තියෙනවා. මේ තත්ත්වයේ යටතේ කළුගඟේ ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්눔 කරනවා. නිල්වලාගඟ ගින්ගඟ ඉහළ ද්‍රෝණියේ විශේෂයෙන්ම දෙනියාය කොටපොළ නෙළුව ප්‍රදේශවලටත් මිලිමීටර 75ත් 100ත් අතර වර්ෂාපතනයන් පෞගිය පැය 24 තුර ලැබිලා අත්තනගලුවේ සහ මහවය ඉහළ ද්‍රෝණිවල සාමාන්‍ය වර්ෂාපතනයක් දක්නට තියෙනවා. ගංගාවල විශේෂයෙන්ම ආශ්‍රිතව යම් යම් කටයුතු කරන සියලු දෙනා ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මක් නිසාද ප්‍රාදේශීය වශයෙන් නැතැම් පහත් බිම් යට වෙන්න පුළුවන් සහ ගඟක ජල මට්ටම ක්ෂණිකව වැඩි වෙන්න පුළුවන්. අද දිනේත් වර්ෂාපතනය ලැබුණොත් ඒ තත්ත්වය වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි වරින් වර ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා.
1: වරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශය කිහිපයකම වර්ධරුටු විවෘතව පවතිනවා. පොල්පිටිය සහ පොල්ගොල්ල ජලාශවල වර්ධරුටු විවෘතව පවතින බැවින් පහත්තිම්වල සිටින ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවටයි දැනුම් දී තිබෙන්නේ. කුකුලීගඟ ජලාශයේද වර්ධරුටුවක් විවෘත කිරීම හේතුවෙන් කුඩාගඟේ ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලීම හේතුවෙන් ඉහළ කොත්පලය ජලාශී වර්ධරුට තුනක් ස්වන් ක්‍රීව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වයේ තවදුරටත් පැවතුනහොත් එම ජලාශී සෙසු වර්ධරුටද ස්වන් ක්‍රීව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් සිටින ලෙසටයි දරුම් දී තිබෙන්නේ. ආපදා කබ්‍රාකණ්ඩ ඒකකයේ සඳහන් කළේ ඒ සම්බන්ධ අවට පදිංචිකරුවන් දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැරෙන තද වැස් සමග සෙන්ක්ලියා සහ ඩෙවෝන් දියලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් තැබීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝටන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැරෙන තද වැස් සමග මෙසේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි නොරිලේ දිස්ත්‍රික් ආපදා කමරකණ්ඩ ඒකකයේ සඳහන් කළේ. මේ අතර මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි හෝ විගුරුම් සැත වැසි හට ගැනීම හැකියාව අදත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමතරව බස්නාහිර වයඹ සහ උතුරු පළාත්වලද වැසිවර කිහිපයක් ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිර්තදිග බෝසම්බ සක්‍රිය වීමත් සමගයි දිවිනී ප්‍රදේශ රසකට මෙසේ තද වෙසෙද හැලෙමින් පවතින්නේ. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 204ක් වූ වැඩි වර්ෂාපතනය නොරලිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට ලැබී තිබෙනවා. මුහුදු ප්‍රදේශද දැල් ලෙස රළුවන බැවින් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුමිල් දක්වා වෙලට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික ආධිවර ප්‍රජාවට දැනුම් දෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් කාලගුණාශනිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව විමසිලින් පසුව ලෙසටයි දැනුවත් කර තිබෙන්නේ. කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවක ආශ්‍රියෝජ අධ්‍යක්ෂ ජීවන් කණ්ඩාරත්න පැහැදිලි කළා.
3: අද දිනේදී දිවයිනේ මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේවි. සබරගමුව පළාතේත් මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීම හැකියාව තියෙන අද දවසේදීත් බස්නාහිර, වයඹ, උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. මුලතිව් දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම හැකියාව පවතිනවා. ඒ වගේම මෙම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවීම හැකියාව තියෙනවා. ඒ වගේම අකුණු ඇතිවීම හැකියාවක් තියෙන නිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා එම අනතුරු වලින් වැළකී සිටීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලවල වූ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුළං නිරිත දිගින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක තමයි පවතින්නේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් අතර අගයක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවකෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.5 3 අතර අගයක් වගේ ඉහළ යන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන ලෙස එම ප්‍රදේශවල ධීවර ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා.
1: මේ අතර අධික වර්ෂාව හමුවේ නුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායම් අර්ථරැගවීම් නිකුත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැද දුම්වර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවියෝ විට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිකල සහ කුරුවිටින ප්‍රදේශවලට පළමු අදියරේ නායම් අර්ථරැගවීම් නිකුත් කර ඇති අතර නොරලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දෙවන බටබේ නායම් අනතුරකවීම නිකුත් කිරීමටයි පීවර ගෙන ඇත්තේ. අයාපත් කාලගුණ හේතුවෙන් නොරලිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. රත්නපුරට ඇදහැලෙන තදවැස් සමග පහද්දීම් රැසක් ජලයේ යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. රත්නපුර බුදුවැත්ත ඔය ප්‍රදේශයේ ජලින් දැටවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86,386ක් ලෙස ඉහළ යද්දී ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළා. වර්ෂාව හමුවේ නැවතත් ඩෙංගු අවදානම ඉහළ යෑම හේතුවෙන් මදුරුවන් බෝවීම පාලනය කිරීමට ජනතාව කැපවිය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩගර මහතා සඳහන් කළේ.
4: ලංකාවේ මේ වන විට රෝගීන් 86,386ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 70%ක් පමණ කාන්තාවන්ගේ මරණ සිද්ධ වෙලා තිනවා සහ 430 පිරිමි පක්ෂයේ මරණ 62ක් වාර්තා වෙලා තිබෙන්නේ. රෝගී සංඛ්‍යාව අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඉදිරියටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා සිකාලය ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාලය තුළදී කරපු ඒ වැඩසටහන් දිනපතාම තමන්ගේ ගෙවල් දොරවල් ඒකම තමන් රාජකාරී කරන ආයතන, තමන් යන පොදු ස්ථාන, අපි දන්නවා දරුවන් යන පාසල්, තමන් යන ඒ ආගමික සිද්ධාස්ථාන සහ වෙනත් ඒ පොදු ස්ථානවල ඒ පිරිසුදුතාවය රැකගන්න කියලා. මොකද ඉදිරියේදී ඒ වැහි කාලය තුළදී මදුරුවන් බොවුනොත් තමයි මේ රෝගය සන්න වෙන්නේ.
1: වසරේ මුල් මාස 6 දී ශ්‍රී ලංකාව යපනනා තයබ ඇමරිකා ඩොලර් බිලියන 10ක් පවා ගොස් තිබෙනවා. ඒ අනුව ජනවාරි සිට ජුලි දක්වා සමස්ත අපන නාදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.4ක් දක්වා හෙළ ගොස් ඇති අතර එය පසුගිය වසරේම කාලයට සාපේක්ෂව 3.3%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වන්නේ. බාණ්ඩ අපනය ආදායම 6.3% කිනිහිල ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා වර්ධනය වී ඇති අතර සේවා අපනය ආදායමේ 15%ක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් අනින වේදම් අපනය ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළඳ හිඟිය පසුගිය වසරේ මුල් මාස 6 ඩොලර් බිලියන 3.3 සිට මේ වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා පුළුල් වී තිබෙනවා. වෘත්තීය අනාගතය රැඳී තිබෙන්නේ තාක්ෂණික දැනුමින් පමණක් නොව නවෝත්පාදන සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අවරසූරි පවසනවා. ඒ ශ්‍රී ලංකා මිලින්දෝරු ආයතනයේ ශත සංවත්සර සැමර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ සීමාවන්ගෙන් ඔබට ක්ෂිතිජයෙන් ඔබට ලෝකයේ අනාගතය සිතියම්ගත කිරීම යන තේමාවෙන්. ජීවිත කාලයටම තිබෙන සේවා සම්මානය ජාතික දායකත්ව සහ වෙසයිකත්ව සම්මානය සහ දෙයින් සමුගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය පිරිනැමීමද එහිදී සිදු වුණා. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික පුරුද්දයක් සහ තිරසන සංවර්ධනයක් කරා යන ගමනට සිරිදරාගේ සහය අපේක්ෂා කරන බවයි.
5: The future of your profession

0: පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝර ක්ෂේත්‍රයේ අවශ්‍යතාව පැහැදිලි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම් සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සඳහා දායකත්වය ලබා දෙමින් රජ ඉඩම් හිමිකම් වැඩසටහන සඳහා සහාය වීමත් මිනින්දෝර ක්ෂේත්‍රයේ නිරතුරුවන්ගේ වැදගත් කාර්යයක්. වෘත්ති අනාගතයේ රැඳී තියෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නෙවෙයි. නැවත හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ කැපවීම යන කරුණු වැදගත් බවටයි මම විශ්වාස කරන්නේ.
1: කොළඹ දුවර ප්‍රධාන මාර්ගයේ බස්පොත දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒකෑගල්ල කරඩුපාඩ හන්දිය ප්‍රදේශයේදී රබුක්කන සිට දුවර බලාධාවනයේ වූ මගේ බස්පොතයක් කරඩුපාඩ හන්දියේදී නුවර පාරට හරණුනවත් සමගම දිගන සිට කොළඹ බලාධාවනයේ වූ බස්පොතෙක් ගැටි අනතුරු සිදු වුණා. දිගන සිට පැමිණි බස්රථය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි අවස්ථාවකයි අනතුරු සිදුව ඇත්තේ. තුවාලකරුවන් කෑගල්ල මහරෝහලට තුලත් කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ තෝපූර් ජෙන්ඩානගර ප්‍රදේශයේදී යතුරුපැදියක් වැලිපිටේ වූ ටිපරතේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා. යතුරුපැදිකරු සහ පසුපැදිකරු මෙසේ මිගොස් ඇති අතර ඔවුන් 21 හැවිරිදි තරුණයන්. එක් අයෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යකු බවටයි හඳුනා ගැනුණේ. අනතුරින් පසු ටිපරතේ රේදුරු මුතුරු පොලිසියට බහර දී තිබෙනවා. ඉරානය සමග දවසාකච්ඡා ලබන සඳ ආරම්භ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ සමග ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ. ගිවිසුම අත්සන් කළ යුතු නිශ්චිත කල සීමාවක් තමන් නියම නොකරන බවද ට්‍රම්ප් අවධාරණය කළා. ගිවිසුමක් ඇතිකර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බවත් යුද ක්‍රියාමාර්ගයකට වඩා රාජතාන්ත්‍රික විසඳුමක් යෝග්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සිදු වන්නේ ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් සලකා බැලූ බවට පළවූ වාර්තා අතරතුරයි. එහෙත් කලාපයේ රාජ්‍යයන්ගේ නිල්ලීම් සහ ගිවිසුමකට පැමිණිය හැකි බවට ඇති අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරය අත්හිටුවීමට තීරණය කළ බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. විසිතුන් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අවසන් වුණා. ඒ පදක්කම් සටහනේ පළමු ස්ථානයට ඔස්ට්‍රේලියාව රැගෙන එමෙන්. ඒ අනුව දින 10ක් පුරා පැවති තරගාවලියේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාවට හිමි වූ රන් පදක්කම් සංඛ්‍යාව 70ක්. ඊට අමතරව රෙදි පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 56ක් සමගින් සමස්ත පදක්කම් 171ක් දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත් වූ එංගලන්තය රන් පදක්කම් 29ක්, රෙදි පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනා ගත්තා. කැනඩාව තුන්වැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කම් 13ක් ඇතුළු සමස්ත පදක්කම් 19ක් හිමි කර ගනිමින් ඉන්දියාව හතරවන ස්ථානයට පත්ව තිබෙනවා. ලංකා බැංකුවේ 87 වන සංවත්සරයේ අදටදී තිබෙනවා. ඒ සැබරම උත්සවය පෙරවරුවේ පැතුරේ කොළඹ ලංකා බැංකු මූලස්ථානයේදී. ඊට ලංකා බැංකුවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ගනුදෙනුකාර භවතුන් එක්ව සිටියා. එහිදී බැංකුවේ නව සේවාවන් හඳුන්වා දීම ඇතුළු විශේෂ කටයුතු රැසක් සිදු වූ බවයි ප්‍රධාන අලෙවිලිධාරී සමීර ඩී ලීනගේ මහතා සඳහන් කළේ.
2: ලංකා බැංකුවේ 87 වන සංවත්සරය අද දින ලංකා බැංකු මූලස්ථානයේදී ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් කරු සභාපතිතුමන්, ඒ වගේ මහකළමනාකාරතුමන් සහ වටිනා ගනුදෙනුකාර බහුතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ඉතින් මෙහිදී සුවිශේෂ කාරණා කීපයක් සිදු වුණා. එකක් තමයි PFC ඉන්වෙස්ට්මන්ට් ගිණුම් ක්‍රමය, විශේෂයෙන් විදේශ රටවල සේවය කරන ඩොලර් වලින් තම වේතනය ලබා ගන්න, නැත්නම් ලංකාවේ ඉඳලා ඩොලර් වලින් තම වේතනය ලබා ගන්න අයට උන්ගේ දරුවන් වෙනුවෙන් වෙනමම ගිණුමක් විවෘත වීමක් සිද්ධ වුණා. ඒකත් විශේෂත්වය. ඒ එක්කම අපි බොහොම සතුටින් සඳහන් කරන්න කැමති ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනය මෙම වර්ෂයේ නම් කරලා තිබෙනවා. රුපියල් බිලියන 65.5ක වටිනාකමකින්, ඒ වගේම පෙර වර්ෂයට සාපේක්ෂව 14.1ක වර්ධනයක් සමගින් ඒ බ්‍රෑන්ඩ් වැලියු එක, නැත්නම් සන්නාම වටිනාකම ලැබිලා තියෙනවා.
1: රස්තල අධික වැස්සමග මහවැලි කැලණි කළු ජලමට්ටම් සීග්‍රයෙන් ඉහළට.

0: මහවැලිය ගංවතුර අවතානමක මුහුදත් රළුවේ මුහුදු ගමනත් අවතානමේ නුවර ප්‍රදේශ දෙකට රතු නිවේදන තවත් ප්‍රදේශ රසකට මිලිමීටර 100 ඉක්ම වූ වැසේ ගෙවුණු මාස 6 දී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි වැස්සත් සමග ඩෙංගු අවතානම යලි ඉහළට ඉරානයේ සමග දවස් සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානමේ මිලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
0: දැන් සංචාරයේ විශේෂාංගය.

0: අපේ රට ස්වභාව සෞන්දර්යෙන් අනූන රටක්. ගහකොළ, සතා සිව්පාවුන්, ඇලදොල, ගංගා සබා සුන්දරත්වය තවත් වැඩි කරනවා. එහෙම සුන්දරත්වයෙන් පිරුණු තැනක් තමයි මාදුගඟ කියන්නේ. මේක දූපත් 64කින් සමන්විත පාරිසරික නිර්මාණයක්. මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. ඒ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාර කලාප විදියට අපි මාදුගඟ ගැසට් කරලා තියෙනවා. ඒ මාදුගඟ ගත්තොත් ගාල්ල ඩිස්ත්‍රික් එකේ බලපදිය ප්‍රදේශය තමයි ඒක තියෙන්නේ. කලම්බුවෙන්දලා කිලෝමීටර් 80ක් විතර තියෙනවා දකුණු පළාත පැත්තේ. මාදුගඟ රිව කියන ගැත්තටම ඇක්ටිවිටීස් වලට ඌරසමලට සුදුසු තැන.
0: මනස නිදහස් කරගන්න අපූර්වම තැනක් තමයි කඩොලාන වනාන්තරය සහිත මේ මාදුගඟ.
1: මාදුගඟේ විශේෂත්වය තමයි ඔය මාදුගඟේ යනව කඩලාන ටික, ඒ කියන්නේ මැන්ග්‍රෝස් ටික. ඒකේ වතුරෙන් තමයි ඒක මේ වෙලා තියෙන්නේ. ඒක තනිකරම කැලේ වගේ තමයි. ඒක පොඩි පාත් එක ක්‍රියේට් කරලා තියෙනවා. අපි දැන් සිංහරාජ ෆොරස්ට් එක ඇතුළට යනවා නම් කොහොමද? ඒ වගේ ලෑන්ඩ් එකේ යනකොට මේක වතුර ඇතුළෙන් යනවා වගේ. ඒක බෝට් සෆාරි යනවා. බෝට් සෆාරි ගිහිල්ලා කුරුඳු තුබත් වගේ එකක් තියෙනවා. ඒක ඇතුළ පොඩි කමියුනිටි එකක් තියෙනවා. ඒගොල්ලෝ කුරුඳු වගේ තියෙන ස්පෙෂල් ශේෂ කියන එක හදන්න කොහොමද ඔක්කොම කියලා දෙනවා. එහෙම රවුන්ඩ් ට්‍රිප් ගිහිල්ලා ඉබ්බසේ සම්පූර්ණම නේචර් ලවර්ස් තමයි ගොඩක් ඔතන නැන්න. පොඩක් රිලැක්ස් එක මයින්ඩ් රිලැක්ස් වෙන්න තමයි ඔබ යන්නේ.
0: මේ සංචාරක කලාපයට ආවොත් තවත් අපූරු දේවල් රසක් විඳ ගන්න පුළුවන්.
1: එතන තියෙනවා ෆිෂ් බා. අදලා තියෙනවා තැනක්. ඒක ඇත්තටම එතන ඉන්න කමියුනිටි එක තමයි ඒ කරන්නේ. ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටිය තමයි පොඩි පොඩි තැන් හදලා තියෙනවා. ඒක ඇතුළ ෆිෂ් ඔක්කොම තියලා ඒ හදලා තියෙනවා. ඒ ෆිෂ් ග්‍රැබ් එක එතන ගියාම සකුල් ටික තියලා ෆිෂ් ස්ටැප් ස්පා වල ෆිෂ් ග්‍රැබ් එක ගන්න පුළුවන්. ඒ වගේ බර්ඩ් වොචින් ඇත්තටම මේක ගත්තොත් ඩේ අවුටින් වලට තැනට කට්ටිය යන්නේ. විශේෂම ෆොරිනර්ස්ලාත් යනවා, ලෝකල් ටුවරිස්ට්ලාත් යනවා.
0: ස්වභාව ධර්මය දායාද කරපු මේ සුන්දර මාදුගඟ ලබා දෙන්නේ පුදුමාකාර සිසිලසක්.
1: පිටරට වලට ගත්තොත් ඕවගේ හදලා ගන්නවා. අපිට ඇත්තටම ලංකාවේ තියෙන නැචරලි ඒක ආපු එක තමයි මේ මාදුගඟ මාර ලස්සනයි. කූල් එක තමයි යන්නේ. සම්පූර්ණම සීතල කතියත් එක්ක ඇතුළට යන්න පුළුවන් බෝට්ටුවේ.
0: ස්වභාව සෞන්දර්යයේ අපූරු නිමවුමක් වෙච්ච මාදුගඟ මතු පරම්පරාවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දවල් 12:23යි.

රැවල් 12 විනාඩි 30යි නේද වෙලාවන හරි ඉක්මනට යනවනේ. අපි වෙලාව බලලා ලෝකේ රටේ වුණ දේවලුත් දැනගෙන නිවුස් එක අහලා මේ පැත්තට ආවනේ. ඔයා මේ විදිහටම ඉන්නව නේද මං එනකම්? ඔයිති මං දන්නවනේ ඔයා ඉන්නවා කියලා. FM 93.5 93.7 වට මම වහගෙන ඉන්න පුළුවන්. දවල් එක වෙනකන් තව පැය භාගයක් වගේ තමයි තියෙන්නේ. ඔයා කැමතිම සින්දු අහන්න පුළුවන්. දැන් වැස්ස වැඩි වෙනවා කියනක අපි පොඩක් අර රස්නේ අඩු වුණාට ඩෙංගු මදුරුවාට හොඳම වෙලාවක් තමයි වර්ගය අභෝ කරගන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ වාගේ අතේ ලොකු වගකීමක් තියෙනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඩෙංගු මදුරුවන් බෝ වෙන තියෙන හැම ස්ථානයක්ම ඔයාට පුළුවන් විදිහට හරි විදිහට ඒ ටික බැහැර කරන්න. ඉතින් ඔයා මේ ගැන චුට්ටක් හිතන්නේ නැත්තම් ඔයාගේ ළඟම ඉන්න කෙනා හරි ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්. ඔයාගේ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමදේමත් එක්ක සමහරක් වෙලාවට ඔයාගේ ආදරණීය කෙනෙක් ලෙඩ වුණොත් ඉතින් ඔයාට දැනෙන දුක දන්නවනේ නේද? ඒක නිසා ඉතින් ලෙඩ වෙන්න කලින් ඩෙංගු මදුරුවාගෙන් උණ හැදෙන්න කලින් ඉතින් මේ හැමදේම කලින් ඔයාට පුළුවන් මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ටික පිරිසිදු කරගන්න. එහෙම බෝ වෙන ස්ථානයක් හදලා නොදෙන්න. ඉතින් මේ හැමදේම තියෙන ඉතින් ඔයාගේ අතේ තමයි. ඒක නත් ඉතින් ඔයාට මතක් කරන්න ඕනි මම වහගෙන ඉන්න ගමන්. අපි අමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ගොඩක් කට්ටිය ඔෆිස් එකේ වැඩ කරන ගමන් එයාගේ ෂොප් එකේ වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. මේ වෙලාවේ දරණීගල පැත්තට යන්න තමයි හදන්නේ. දරණීගල කඩේ ඉඳගෙන මම සද්දටම අහගෙන ඉන්නවා කඩේ වැඩ කරන යාගේ නෝනේ වගේ මගේ දුව මේ වෙලාවේ එකතු කරගන්න ඕනේ සද්දෙටම ලක්කන අහගෙන ඉන්න නිසා හරි මාදරි. ওই විදිහටම හැමෝටම වහන්න කඩේ සද්දට ලක්කන දාලා තියන්න. නාරම්මල පැත්තරේ අමුද කුරුණෑගල පැත්තර කුරුණෑගල මොකද වෙන්නේ මේ වෙලාවේ? වැස්සක් එහෙම ඇවිල්ලාද තියෙන්නේ? එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ධම්මික ඒ වගේම සරත් සුනිල් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔය ලස්සන සින්දුවක් ඉල්ලනකොට මං කොහොමද නොදී ඉන්නේ? හොමගම පැත්තට යන්න හිතුණා මට මේ වෙලාවේ. හෙලෝ අක්කා කියලා දින දින් චුට්ටක් මැසේජ් එක මිස් වෙලා තියෙන දින් මිස් වුණ ගම තව මැසේජ් එකක් දාන්න. එතකොට අනිවාර්යෙන් ඔයාගේ මැසේජ් එක මට මිස් නොකර කියන්න පුළුවන්. අමම සින්දුවකට එකතු කරගන්න කියලා තින අපි ඔයාව වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ආදරෙන් ওই විදිහට මාගෙන ඉන්න මාව සින්දුව කියලා තියෙන හොමගමින් තමයි මෙයා මට මැසේජ් එක දාලා දෙන වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ආදරෙන් ওই විදිහටම ඉන්නවා. අගෝස්තු මාසේ වාසනාවන්තයෙක් මාසෙද කියලා මට හිතෙනවා. ඒ ඇයි කියලා හිතාගන්න බෑ. ඒ තරම් බර්ත්ඩේ විෂස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඔයාටත් විශ් කරන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මේ පැත්තට එවන්න. එහෙම ඇව්ව කෙනෙක් ඉන්නවා. කොමුදෝ වේජ ඔයාගේ අද බර්ත්ඩේ එක නේද? ඔයාට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඒ වගේම ඔයාගේ අක්කා, ඒ වගේම මම තාත්තා, අය හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ ආගේ විශ්යකට. ඒ විතරක් නෙවෙයි ආගේ තිය හොඳම යාළුවෝ ටිකක් ඉන්නවා නේද? හොඳම යාළුවෝ ටිකත් ඔයාට සුබම සුබ උපන්දිනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සන චිත්‍රාංගන කෙරේ. ඉතින් ওই විදිහටම ඔයාගේ වැඩ ටික සාර්ථක වාට කරගන්න පුළුවන් වෙන්නේ කියලා හાર્ට් බීට් එකෙන් ලස්සන විශ්යකක් ඔයාට දෙන්නම්. හාද මන් දන්න ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා සද්දෙටම ලක්කන. මං ගොඩක් ආදරේ ඔය විදිහටම අපිත් එක්ක ඉන්න. අපි අමුතු බලන්න කොහෙටද ලස්සනටගෙන නැටුම් නටන්න පුළුවන් ගැහැණු ළමෙක් ඉන්න එයාගේ පැත්තට. ඉතින් හાર્ට් බීට් එක යන සින්දු ටික පොඩක් හොරින් හොරින් අල්ලගෙන එයාගේ ඩාන්සින් ක්ලාස් එකේ හැමෝටම මේ වෙලාවේ ක්ලාස් එක තියෙන වෙලාවට එයා ඒ සින්දු ටික තමයි ට්‍රැක් එක විදිහට අරගෙන ඩාන්ස් කරන්නේ. හරිද? මන් දන්නා ඉරක වන්නාට එහෙම තමයි කරන්නේ. එහෙම තමයි නේ ලස්සන සින්දුවක් ඇහෙනකොට නටන්න කාටද හිතෙන්නේ නැත්තේ? මේ වෙලාවේ එයාගේ මහත්තයා එකතු කරගන්න කියලා දෙන සංජීව, ඒ වගේම ලක්වින්, සස්වින්, ගෙත්මින්, ඒ වගේම ජනුකි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. පූපට ඉඳලා තමයි ඉරේකා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන ස්ටික එකක් දාලා දෙනවා. ওই විදිහටම අහගෙන ඉන්න ඉරේකා.
හුදු මේ ඉන්නේ අපි හැමදාම අහන ලක්ෂණ ඒෂා මාවතකමින් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ ප්‍රියන්ත ඒ වගේම එයාගේ අයියාගේ ගම්මන්ට් එක වැඩ කරන හැමෝම ඒ වගේම ගීතා මැඩම් නේත්‍රා රාධා තරිඳු මේ හැමෝම එකතු කරගන්න කියනවා සෙනෙ සෙහස් නේද සෙහස් සින්දුවක් කියලා තමයි තියෙන්නේ ඉතින් ওই විදිහට මාදරෙන් ඉන්න මම ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන ඉන්නේ මේ වැස්සත් එක පොද වැස්සත් එක පොඩක් නටමුද දවල් 12:36

0: ಸುನ್ನದು
1: ತ್ಯಾಗನ್
2: Evening Drive with Chamit and Charu.
3: Sama Anugrahaya.
2: Marksman Samuha Vyapare within Genwabita Harina that Navanimavakin in a Domaso and Tree Week Timmy Anthraker, Sadamber Himikaru Kumanda, Adamamatana, Bidwekai Hatai, Hai Sehatanamai, Pansi Hatanamaya.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: මේ වෙලාවේ ටිකක් විතරවට බඩගි නේද? මට හිතෙන චුට්ටක් විතරවට බඩගින්නක් ඇවිල්ලා වගේ කියලා. එහෙමද? මට හිතෙන්නේ නම් එහෙම තමයි. නේද ශාන්? මට හිතෙන්නේ ඔයාට බඩගින්නක් ඇවිල්ලා. මේ වෙලාවේ කොච්චර බඩගිනුනත් මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. තාම යාට ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැහැ ඉතින්. එහෙම තමයි නේද හැමෝටම සමහරක් වෙලක් දවල් 12ට එනවා නැත්නම් දවල් 1ට එනවා. ඒක පොඩ්ඩක් ඉතින් වෙනසක් වෙනවා නේ චෙන්. ලන්ච් ටයිම් එක කොහොම හරි කමක් නැහැ ඉතින් ලන්ච් ටයිම් එක සද්දේට වාම වහගෙන ඉන්න. ලස්සන සින්දු ටිකක් තියෙනවා. මම යන්න හදන්නේ කෙනෙක් කෙනෙක් මට පොඩ්ඩක් තර්ජනය කරලා දෙනවා. මාර වැඩක් කරනවා මේක. කමක් නෑ. ඇහැලේගොඩ පැත්තට යන තමයි හදන්නේ ප්‍රවත්. ඔයාව එකතු කරගන්න මම මේ වෙලාවේ ලක්කඩ හන හැමෝමත් එකතු කරගෙන ඔයා චැනල් එක මුකුත් කරන්න එපා ඔබින්. අපි එක කියන්න ඇතු ඉමු නේද? කමක් නෑ මං ඉතින් දැන් හරි ඔයාගේ නම කියවන්නේ නේද? ඔයාට පුළුවන් මම වහගෙන ලස්සන සින්දුවට එකතු කරගන්න ඔයාව ප්‍රවත්. ඒ පැත්තට අනිවාර්යයෙන්ම වහිනවනේ කෑගල්ල පැත්තට. උදේශිකා නිරූපම මාලා තමයි මා ලස්සන සින්දුවකට කර කරගන්න එකට කිව්වා. එයා වැඩ කරන තැන හැමෝමත් එක්කම සින්දුවක් ඕනේ. පැතුම් තමයි පාදුක්කින් මැසේජ් එක දාලා තියෙන. තමට කුමාරියව එකතු කරගන්නවා. හරි මාදරේ රත්නපුරේ ඉඳලා නේද මා වහගෙන ඉන්නේ. වැස්සනම් වැඩිීමේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන මාම් පාරින් තමයි මැසේජ් එක ඇවිත් තියෙන. ඕ මේ වෙලාවේ කවුද මේ කරුණාදාස එකතු කරගන්න කියලා දෙනවා? වසන්තී වගේම ජයසේකර රුචිර සහන් තක්ෂීලා සෙව්වන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ආදර කතාව අහලා තියෙනවානේ. මේ ආදර කතාවල චුට්ටක් විතර කරදර කරපු කෙනෙක් තමයි එයාගේ වයිෆ්ගේ ගෙදර හිටපු කෙනෙක් මංගෝ නැන්ද අහලා තියෙනවානේ. එයාගේ සාමාන්‍ය සමේ වර්ණය ටිකක් කළු පැහැයට හුරු වර්ණයක් තියෙන. හැබැයි මේ පද ටික හදලා සින්දුව කියනකොට ඒ මංගෝ කියන නැන්ද පොඩ්ඩක් තරහ ගන්න කෙනෙක්. ඉතින් මේ සින්දුව එහෙන හැම වාරෙම එයාට තරහ යනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. එතකොට රේඩියෝ කතේ ඔෆ් කරනවා. ඉතින් ඒ තරම් මේ අකමැති සින්දුවක් වුණාට මේ සින්දුව අපි හැමෝම ආදරය කරන සින්දුව. අහලා බලන්න.

FM 93.7 Lakhana Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Lakhanda Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat.
1: ඔයාටත් පුළුවන් හැම තාලෙම ලස්සනම සින්දු අහන්න. ඉතින් හાર્ට් බීට් එක ඉවර වෙන්න තුමයි එන්නේ. ඉතින් මගේ වෙලාව ඉවරයි. හැබැයි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මම අදට ගිහිල්ලා එන්නද? පරිස්සමට සතුටින් ඉන්න. ආපහු ඔයයි මමයි හම්බ වෙනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. මම යෂ්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Rhythm, vibe, beat, if it a mix winner, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: දෙමින් මාරාතිකයි. ඩෙන්ගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0771 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
2: Vilao Pasuri Kai.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි ධනරිත හනේ දුප්‍රයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි ඉබත් වෙන
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: දිත්වා සුලිකුණාටුවෙන් විපදරපත් වූ ඇලහැර ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් ලක්ෂ 400ක වන්දි දීමනා ප්‍රදානය කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වන්දි ලබා දීමේ වැඩපිළිවෙලේදී දිත්වා හේතුවෙන් අර්ධහානෙ වූ නිවාසීමයන් 71 දෙනෙකු සඳහා වන්දි ලබා දීම සිදු වුණා. ඊට අමතරව ව්‍යාපාර හානි වෙනුවෙන් 7 දෙනෙකුට මෙන්ම ජනාධිපති අරමුදලින්ද 7 දෙනෙකු සඳහා වන්දි හා දීමනා පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඩෙයාල් බාලා සහ කාන් යුනිස් ප්‍රදේශ ඉලක්ක කරගෙනයි ප්‍රහාර එල්ල වුණේ. ඊශ්‍රායල් ආරක්ෂකංශ සඳහන් කළේ හමාස් ඉහළ පෙළේ නායකින් පිරිසකට මෙම ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රදේශවල බලය 100%ක් ඊශ්‍රායලයේ සතු කර ගැනීමේ අවශ්‍යතාවක් මතු ඇති බවද ඊශ්‍රායල් හමුදා පවසනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்த வாக කියන ரேடியோ
1: தன்னாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai vinadi dolai.
2: Atarinna baba keda. Ne, obata puluwan. Visamaten midenna, jeevithe kotayanna. Ivath wenu.
3: Obe kotipati sihineya, ada sabaveida. රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
6: Even in driving, Chamit and Charu.

එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්පි හදහන ඔබත් අදම එල්පි හදහන බලාගන්න.

0: Radio ITN.
1: දවල් එකපහ වෙලා විනාඩි 14යි වෙලාව. අයිබෝන් සුබ දවලක්. අද අගෝස්තු මාසයේ 3 වෙනිදා අලුත් මාසයක අපි 3 වෙනි දවසේ මුණ ගැහෙන්නේ.

නොවේවා කියන ප්‍රාර්ථනාව අපි හිතේ තියාගන්න ඕනේ. ඒ අතරේ අලුත් මාසයක් එද්දී මට හිතෙනවා ඔයාලා ජීවිත දෙයක් කියන්න ඕනේ කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔයාලට මට කියන්න යතුනේ අද මිනිස්සුන්ට යාලට යාලගේම පාඩුවේ ඉන්න ජීවත් වෙන්න ඉඩක් දීලා බලාගෙන ඉන්න. ඒ මොකද ඒ කියුවේ? ඒ කියන්නේ ඔයා හස කට්ටියත් එක්ක එකට ඉන්න උනාට සමහරව කැමතේ තනියම ඉන්න. ඔයා හස ගෙදරලා ටිකක් අලත් එකක් දාගෙන නිකන් විවේක සුවයෙන් ඉන්න උනාට සමහරව කැමතේ ඇවිදලා කරලා ඉන්න. ඔයා හස ජොබ් එකක් කරන්න උනාට සමහරව කැමතේ තව වැඩිදුරටත් ඉගෙන ගනිමින් ඉන්න. නේ? ඔයා හස කෙට්ටු වෙන්න උනාට තව කවුරු හරි මහත්තයට ඉන්න කැමති වෙන්න පුළුවන්. ඔයා හස බල්ලොන්ට උනාට තව සමහරව ගිරවුන්ට හස වෙන්න පුළුවන්. සර්ලම ගත්තින් ඔය ආස එකකට මිනිස්සු ආස වෙන්නේ වෙනමම දෙයකට වෙන්න පුළුවන් කියන එක තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒක නිසා ඔයාවයි අනිත් මිනිස්සුමයි කොයිම වෙලාවක දේවත් පටලව ගන්න යන්න එපා. මිනිස්සුන්ට ආදරය කරන්න එක ගැන සීමාවක් නැහැ. හැබැයි මිනිස්සුන්ව විනිශ්චය නොකර මිනිස්සුන්ට ඉන්නට දෙන්න කියලායි මට කියන්න ඕමනාව තිබුණේ. මම කැමති නිසා අය ඒකට කැමති වෙන්න ඕනේ කියලා දෙයක් නැහනේ. ඒක යාගේ විදිය කියලා තේරුම් අරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් වට සහල්ලෙන් සතුටෙන් ඉන්න පුළුවන්. කවුරුවක්වත් හදන්න යන්න එපා ඔයා හැදෙන්න. ඒක තමයි පළවෙනි විදිය සතුටෙන් ඉන්න.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: පසරේකයි වෙනාඩි 29යි.
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිනමල රාත්‍රි 7ට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
1: වලමින් කතා රේඩියෝ ස්ලෝන් කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
2: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
1: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
3: රේඩියෝ සියවසක පුනරාවලෝකනය
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
3: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
3: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසර තුනට
3: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
3: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

පසු එකයි වෙනට වෙසි හයයි වෙලාව අද දැසන හට අවසනු පැවිසි හතරක කාලය තුළ වැඩිම වර්ෂාපතරනය මිලිමිට දෙසේකට අධික වර්ෂාපතරයක් විදිහට නොරෙලි දිස්ට්‍රික්කෙන් වාර්තා වෙලා තියෙනවා කියන කාරණාව ඔබ දැනුවත්. එකන මිලිමිට දෙසේ හතරක වර්ෂාපතනයක් තමයි වටවල ප්‍රදේශයට ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම කැලණිගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කරපු ගංගතුර අනතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුගතවම පස්වෙනිදා උදෑසන 11:30 දක්වා මේ නිවේදනය බලපාතුන බව තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික්ක තුනක් සඳහා බලපැවැත්වෙන පරිදි නායාමයේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ගඟ ඉහළ කෝරළේ සහ පස්පාගේ කෝරළේ කියන ප්‍රදේශ සඳහා මේ විදිහට රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ යටිඅන්තර ප්‍රදේශය සඳහා තනෝරිලේ දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් කියන ප්‍රදේශ සඳහා මෙලෙස නායම් සහ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරලා තිනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතව නම් ඔබ ජීවත් වෙන්නේ කල්පනාවෙන් කාටවත් අනතුරක් පීඩාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව අපි හිතේ තියාගමු. දවල් එකයි 11:27

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතයි අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙනද කලින් අපිට මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම all time bits charm අපි post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. බලමු WhatsApp එක පැත්තට ගිහිලා කවුද messages වෙලා තියෙන්නේ කියලා. ඔබ ඇපල් මලක් වගේ ජාමි. එහෙම කිව්වේ මොකද දන්නවද? යුරෝපයේ ගිම්හානිය අහවර වෙලා සරත් සමයේ ලං වෙලා ඇපල් ගස් පල බර වෙලා ශීත සමයට පෙර මේ සුන්දර අගෝස්තුවේ ආරම්භමයි. ඊයේ දවසමලු ප්ලෑන් කළේ අද ලස්සන යමක් ලියන්න ඕනේ කියලා. Thank you. හරන මහින්ද කුමාර ඔයාගේ මැසේජ් එක මම මේ කියන්නේ. මාලා දමයන්තිය උදාරා ගගනේ වඳුර බමා පොටුවනින් ඉසරමත ශාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති ඉමාෂ දිනත් සදැව් එකතු කරගත්ත. හා ඒ සුබ දවසක් චන්දේ ඔයාගේ මැසේජ් එක හොඳටම වැස්ස කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්නම්. පුතාල සිතූ නෙතෝ හස්බන්ඩ් සමී අකයින්න අයියා තාත්තා කළුතරෙන් පවුල හැමෝම එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ කළුතර උතුර කවුද ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවා කියලා තියෙනවා. අම්මා අසිත අයියා එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ නම හැබැයි එවල නැහැ. හරිද? ආයතනයේ නම නැතුව ඔයාගේ නම වුණා නම් වටිනවා මට. ලසන් සින්දුවක් අහමු. සරත් චන්ද්‍ර ඩයස් කලේ කඩින් ගපු මැසේජ් එක. ඊට පස්සේ අපි බරුදැල් පොලට යන්නේ. ලහිරෝ ශහානි නතාලි ශනාරා දුමින්ද සයිරි ශනාල් මිරොන් එස් එල් ප්‍රනාන්දු ඔයාලව එකතු කරගන්න. මොකක්ද අනේ සින්දුව ලස්සනයි කියලා තියෙනවා. මං දාන්න කමෙන්ට් එකක් නෙමෙයි මැසේජ් එකක් කර දාන්න මොකද සින්දුව කියලා. අයවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අනුරකමින් අනුලාවතී මහත්තයා සිරිල් පුතා ප්‍රදීප පුතා අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලම් මෙලියා සමරසේකන්ද මොන්ඩිසෝරි ගියාද වැස්සේ පේශලා. නියමයි. හරි හරි සියලු ප්‍රශ්න කාමකා දාලා සින්දුවක් අහලා අයිමි පැත්තට යමු. දවල් 1:35

0: ලා කන්න රඩියෝ අයිTN
1: පසර එකයේ වනට හතලෙස එකයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මෙටීවස් පෝට් වන්ටෙන් පෙටල් හිීටරැ ගැවවාම යනවා යනවා යනවා
3: ඉවර
4: ටීවස් පෝට් වන්ටෙන් පෙටල් ලීටරෙකට කිලමිට පසුවකට පැඩිය දුවන් වනක් මේක තමයි
1: එකයි වෙනටි හතලෙස් දෙකයි කියල වෙලාව මතක් කර ගත්තනේ ඔපල් ෆැෂන් ප්‍රධාන කපටාවේ බණ්ඩාර නිල්මී හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කෝෂිලා ජාතලක සමන් කුමාර් අරුණ සඳමිනි දුලංජිත් සමන්ද එසව අතකද කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා කොහෙද තොන්නුද මාපලගම පැත්තට පියල්ජේ අහගෙන දෙන්නේ. අද හරියට වැස්ස ජාමේ අද ඉතින් උපන්දිනය සමරන පිටුම්පේ අනුසිකල හේන සුනිල්ට සුබ උපන්දිනයක් ඒවා කියලා පතනවා කියලා තියෙනවා මැසේජ් එකක්. බිරිඳ දුවලා ලොකු සුබ පොඩි සුබ එයාලා එකතු කරගන්න කියලා තියෙනවා. සමන්ත සඳලේ හසන්ක එහෙමම එකතු කරගෙන සුනිල් මහත්මයා අපි නිතක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අට ආතරෙන් ආශිර්වාද කරනවා. කඩේ වැඩ කරන අය ලක්කඩ කාර්ය මණ්ඩලය කොමල එකතු කරගන්න කියලා ධර්ණේ ග්‍රීන් මැසේජ් එකක් කියලා තියෙනවා. මං එතත් කිව්වා නම් ටික එවන්න කියලා. නම් ටික එවන්නවද? අගට තියෙන නම්බර්ස් ටික කියන්නද? මම කවුද කියලා නැත්තම් දන්නේ නැහැ. 732 නම්බර් එක ධර්ණේ කළ බලන්න ඔයගලගේ නම් ටික එවන්න මට. වාසනාවන්ත සුබ දවසක් වේවා. කෙනෙක් සෙව්වත් කෙසෙල් ගස්වල සෙවිය හැකිවද අරටුවක්. තරක් නොපෙනෙන නිසරු සසරක සතුට සැනසුම මෙරිගුවක්. හරි ලස්සනයි. වැරද වගේ මදත් අහගෙන ඉන්නවා කියලා තියමු. කොටාව බේකරියකින් ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නා මිස් ධනුෂ්ක මද ශංකර් ජගත්‍රා එකතු කරගන්න කියලා ජයමාම ඔයා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. තැන්ක්යූ. චෝමියක්කි කිතුල් කළ යට වෙලා ඔයා හොඳින්ද දිල්? ඔයා එකතු කරගන්නම් පරිස්සමට ඉන්න. ලක්කඩ සමගින් එක්වෙන්න අපගේ හදවත් සුව වෙන්න ගුඩ් ආෆ්ටර්නූන් චාමි කියලා මැසේජ් එක වෙලා තියෙන පොල් කහවලි රෑ දම්ම වහිනවා ඒ වුණාට අපි අහනවා කියලා තියෙනවා. රොහන් සාගර ධොනි හසඳරා සුරේකරේන කොහොමද ලක්කොමලව ආදරෙන් එකතු කරගන්න. හයි චාමියාගේ කළුතරට හොඳටම වහිනවා. සීතල නැති වෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා කළුතරින් තිමිර තමයි මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. සීතල නැති වෙන නේද? මේ සින්දුව හරියයිද? දන්නේ නැහැ කියන්නේ. එකයි විනාඩි 45.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai Venati Panas Dekai
2: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
3: Deyangama Pihitai
4: Mammi TV ekin unde ekkamai මං විතරක් නෙමෙයි අපේ මෑණියෝ අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
5: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
4: අපේ මෑණියෝ හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අනුෂෝ.
1: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
6: අපේ මෑණියෝ ෆැමිලි මතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහිගුණයක් දාන්න නැති නාරිකඩ හැත්ත ඒක මිත්‍යාවක්.
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: Dasmabaha, Anutunai Dasmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lankia Handa.
1: Vilao Pasaru Dekai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්එල්වී ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: හැදේමත් කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇබ්බැයි

හවස දැකපහු වෙලා විනාඩි 10යි වෙලාව. ඕල්ටන් බෙට්ස් චාමි අපි අපේ දෙවනි පැයේ 0.7, 0.3, 0.93, 0.5, 0.97 මැසජයක් එවන්න පුළුවන් හවස 4 වෙන්න කලින්. ඒ වගේම ලක්කඩ Facebook page එකකට අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න පුළුවන්. සබදවසක් අපි තාගෙන ඉන්නේ කියලා බොර්ලස් ගමුවෙන් මේ මැසේජ් එක. දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරත් චන්ද්‍රවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ වතේගම පැත්තට යනවා. මමත් ඉන්නේ ඔයා වහගෙන කියලා මේ මැසේජ් එකේ තියෙන වැස්සදුව පැත්තට ෆොටෝ එකක් එවලා තිනෝ වැස්ස වගේ. සුබතාව ලක්ෂාවි අනෝම ඔයාගේ මැසේජ් එක මතු ලතා මාහිත්ස වසන්ති නිලු ඇතුළු හැමෝම එකතු කරගෙන සෙද්වාක හමු කියලා තියන්නේ. ලතා අක්කගේ ලහිරු පුතාගේ උපන්දිනය අද. ලහිරු පුතා හැපි බර්ත්ඩේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. සිසියාවත් එකතු කරගන්න යාවා මතකුණාල තක්කල මතක් කළා මැසේජ් එකටම දාලා තියෙනවා. කියනවා කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න හේතුවක් නොවේවා. අනුන්ට යහපත පමණක් ඉතිරි කර නිදහස් හිතකින් ජීවිතය ගෙවන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා. ඒක ඇත්ත. හයි ශාමි අක්කා, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ෂෙවොන් ඔයාගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. සුබතාවලක් ලක්කඩ අපිත් ඉන්න ඔයා ආදරෙන් අහගෙන. ගීතිකා ඔයාගේ මැසේජ් එක චතු කුසුම් රමාලි කීර්තිනන්ද සමන්මලි සමීරා ශ්‍රියානී ප්‍රේම අක්කා අයරංගනී අක්කා ඉන්නවද? මම බැලුවේ පොඩ්ඩක් ඉන්නවද කියලා විශ් කරන්න. සුබ උපන්දිනයක් වේවා, හැපි බර්ත්ඩේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ඔයාලට ආදරෙන් ආශිර්වාද කරනවා. සර් හසන්ත සිංහ බහුවත් එකතු කරගන්න කියලා ගීතික මැසේජ් එක ඒවලා තියන්නේ. චමි අක්කා අපිට සින්දුවක් ඕනේ. හොමකමින් සුසිත් කායාලු ඔක්කොමලව එකතු කරගන්න කියලා තියන්නේ. සුබ දවසක් චමි. පිළියන්දල නම් වහිනවා මෙහෙට අද වැස්ස. සිසිරස තනුජ මිස් මදු කුමාරියක්ක ගේතාක උදයා රම්යක්ක රෝෂණී කීර්ති ජාති රංජනී ලක්මාලි ප්‍රසාද රමණි කුමාරි නාමලි රූපන් සහ ඇසරමාශය තිලින ඉන්නව ශ්‍රියානි රුක්ෂානි ලක්මිනි රක්ෂා සහ මැෂිනාශය සිසරයියා එකතු කරගන්න කර දිග නම් ලිස්ට් එකක් කියලා තියෙනවා. අනුෂ්කාලාව එකතු කරගන්න. වකියනවා බොරු කියන කෙනා බොරුත් කියලා හොඳත් අහගෙන විශ්වාසය දිනා ගන්නවා. ඇත්ත කතා කරන කෙනා ඇත්ත කියලා බැනුම් අහගෙන පැත්තකට වෙනවා. ඒ වුණාට ඇත්ත කියන එක නවත්තන්න එපා. ඇත්ත කියලා තියෙන එකයි. දැකයි වෙන

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 17යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: Beat, if it mix better.

0: ඇහේ දොර ගඟේ බලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ එන්එල්වි දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න
5: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
5: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekuwanna. Adumama tanna 01177 479 579.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 22යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ලකන්ද රේඩියෝ ITN
5: හවස 2:24 වෙලාව ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන කවුද කියලා බලමුද පැල්පත්තේන ඇග්‍රි වර්ක්ෂොප් එකේ රංගන ලහිරු ප්‍රදීප් සුදත් ධර්මයේ ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. චාමි අක්කා පරිස්සමට ඉන්නව නේද කියලා අහන්නේ මදුව නේද කොහොමද? මං හඳින් අයහපත් කාලගුණෙන් කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මදු වගේම අපෙත්. වාකියනවා කවුරු වෙනස් වුණත් කවුරු තනි කෙරුවත් කවුරු මගහැරියත් කවුරු තරහ වුණත් අපි අපේ ගමන යා යුතුමයි ජීවිතේ දිනන්නට නම්. ඔන්න ওই ටික තේරුම් ගත දවසටනේ දෙස්සලහටම යන්න පුළුවන් ජීවිතේ සාර්ථකත්වයේ තියෙන ඉසව්වට. මම ලකනහගෙන ඉන්නේ ගෝතමී නංගී වසන්ති එකතු කරගන්න කියලා තේන අපි සිද්ධාක් අහම කට්ටියම එකතු කරගෙන ඊට පස්සේ හයි ජාමි අපි තින්නවා පොතු පිටිය වාතු වෙන සමන්ත අපි සිද්ධාක් අහම අපි තනේ ඉතින් ඔයාව අහගෙන වැඩ කවුදානේ කීර්ති සුගත් ප්‍රදීප් චානක ලහිර සඳරුවන් උදන්ත ධර්මය අයියා තව කෙනෙක් ඔයාලගේ වැඩ කරන තැනින්ම මට මැසේජ් එකක් කියවලා තිබ්බා. මං දැන් කිව්වා ටිකට කලින්. අහන්න. මොන කී දෙනෙක් එකම තැනින් මට මැසේජස් එවනාද? කාරිනෑ. මං තෝරලා බැරිලා ගියන්න. 2:25.

0: FM 93.7 Lakhana Radio ITN Dinin Mara Nikaya Dengu Dandi Avadhanam Kalapa Ekasi Hette Pahak Ratapura Panas Dikak Basnahir Palatin Dengu Mardanita Saha Palanita Adala Torturu Labadim Sadaha ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0771 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු ලකන්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩි 34යි වෙලාව. ගෙදර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් එවැගේම සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් වර්ග හදා ගන්න පුළුවන් ලේසිම පහසුම විදිය තමයි කියන්න හදන්නේ. ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. සිංගල් ෆේස් විදුලියෙන් තමයි මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දෙන් පැඩ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි දැන් මම කිව්ව විදිහට රට කජු කජු සූර්යකාන්ත වටක අප කොහොඹ එඬරු මේ තේවල වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර් එක හදලා තියෙන සම්පූර්ණයෙන්ම සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසයත් තියාගන්න. මෙලවෙන රුපියල් 86 තව වැඩි විස්තරයක් ඕන නම් 0117 679 579 කෝල් එකක් අරගෙන ඔයාට දැන කියා ගන්න පුළුවන්. හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවනවා හිතනවා නම් මට 0773 935 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: ධන්නවද කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

0: ஜானம்
1: ஆல் டைம் பெட் சிட் சாமி. හවස දෙකයි විනාඩි 50යි වෙලාව. අපි යන්නේ පඩකඩුව පැත්තට පොහොර බාව. බොස්සෙනා තෙලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රුක්මන්, අංජලිය, හෂෙන්, බණ්ඩාර ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ හයි චාමියක්කි කියලා මේ මැසේජ් එක කෝකෙන් කියලාද මම මේ බලන්නේ කොස්කම. තාවල් ගොඩ. සමන්තේ සනාරා දියධාරා. ඒ නමක්ද? ලස්සනයි. ලකබුතා සජේත් පොඩිබුතා දෙල් අකරමණි අමනතේෂා තාතා සම්පත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, අපි සිද්ධාක් අහමු. මේ කවුද මේ? කැලුම් මාමා ෂේන් ඇතුළු හැමෝම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා කියලා. කුලියාපිටියේ දනිදු එපු මැසේජ් එකට ස්තුතියි. ලස්සන සින්දුවක් ඕනේ පාදකෙන් පැතුම්. හයි, කොහොමද? මට ලස්සන සින්දුවක් අහන්න දෙනවම අනිවාර්යෙන්. අපිට සින්දුවක් ඕනේ පිටුම් පේ සුනිල් කුලරත්න වාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන්නේ. දීපිකා තිසර කුමාරි සමන්තද සමන්තාද දන්නේ. ධම්මික සීතා රජි එහමෝම එකතු කරගන්න. සුනිල් කුලරත්න ආට නෙතුත් නීරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ආතරෙන් ආශිර්වාද කරමු. අතකොට දෙනක බර්ත්ඩේස් තිබුණා නේද? ලස්සන දවස. රධාවඩුන පැත්තටත් යනවා මං. ගාමිණී වීරසිංහ, ශෂික, අශම්, දුලනේ රූපවති, රෝහිණී, නයනී, කුමාරිවාලවත් එකතු කරගත්ත ඔන්න. මේ මැසේජ් එක කාගෙන්ද? සුපුන් ඔයාගෙන්. මොකද කියන්නේ කියලා බලම පෝස්ට් එකක් තේමු. දියමන්ති වෙනුවෙන් හැමෝම රත්තරම් මගහැරලා ගියාට මගේ ඇස් මං හොයන්නෙම ඔයාව. ආදරේ මං ආදරේ කිව්වේ නැති වුණාට හැම කවියකම තියෙන්නේ ආදරේ තරම මං ඔයාට. අමාවක දවසටත් හඳ බලාපොරොත්තු වුණාට දෙනවද එකවරක් ඉතින් මට සමාව. ආදරේට ආදරේ කරන්න ලත වෙන්නේ ඇයි ඔය තරම්ම? ලස්සන වෝස්ට් එකක්. දෙකයි වෙනාඩි

0: ලකන්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 55යි.
2: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: FM 93.5 FM 93.7 ලකන්ඩ රේඩියෝ ITN
1: මෙලස්සන සෙන්තුහගෙන ඔල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපි අපේ අන්තිම පැට යන්නයි හදන්නේ. ඒ පැයද මුණ ගැහැම

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අයහපත් කාලකුණේ හමුවේ මහනුවර සානුවරලිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා හෙට දිනේ නිවාඩු ලබා දී තිබෙනවා මෙම දිස්ත්‍රික්කවල ඉදිරියේදී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන බවයි කලාප අධ්‍යාපන කාර්යාල සඳහන් කරන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේද අවධානම් ප්‍රදේශවල පාසල් වසා තැබීමේ බලය විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පවසනවා. මේ අතර පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිටූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. කිසිවිටත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාලයේ මහවැලි ගඟ ආශ්‍රිත නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා. සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව පිටත්ව යා හැකි සිසුන්ට පිටත්ව යා හැකි අතර අයහපත් කාලගුණයක් සමග නිවසට යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරයේ හැර අනෙක් නේවාසිකාගාරවල රැඳී සිටීමට අවසර ලබා දීමටයි පියවර ගත්තේ. අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම් අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙසද පාලන අධිකාරිය සිසුන්ට දැනුම් දෙනවා. කොරියානු අර්ධද්වීපය පුරා වාර්තාගත උණුසුම් කාලගුණ තත්ත්වයක් පැතිර යාමත් සමග දකුණු කොරියාව ඊට අවශ්‍ය හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රදේශ රැසක උෂ්ණත්වයේ වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තත්ත්වය දිගටම පැවතුනොත් තාප ආඝාත සහ අනෙකුත් සෞඛ්‍ය අවදානම් හටගැනීමේ හැකියාව පවතින බවයි අනතුරු අඟවා තිබෙන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු හතරට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ඕන මනා සතිය දින දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් ඉට්ස් විත් ජාමි.

හවස 3 වෙනාඩි 6 වෙලාව හෙටක් එයිද නොයේද කියලා තියන්නේ අවිශ්වාසයක්. විශ්වාසය තියන්නේ අද ගැන පමණයි. ඒක නිසා අද සතුටින් ජීවත් වෙන්න.

තුනයි වෙනට දොළහි වෙලාව ඔල්ටන් බෙට් සිත් චාමී අපින් අපේ අන්තිම පැය බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මැසජ් එකක් එවන තාම වෙලාව තියෙනවා. අපි යනවා බත්තර මුල්ල පැත්තට. ශාමා ඔයාගේ මැසජ් එක කියන්න හදන්නේ ශාම ලීනේ. නම් පොඩ්ඩක් හෙට මෙහෙට වුණා. හස්බන්ඩ් රත්නායක දුවාලෝකව එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් එව්වට වඩා අතර සුබ දවසක් ශාමී නංගා. කොහොමද ඔයාට අපිත් සත්තට සිඳුහගෙන ඉන්නේ? බොලත් සිංහලෙන් දහර වගේ මැසේජ් එක. අම්මා තාත්තා ඉන්දුනිල් ප්‍රණීත මදු තොහින බබා ආදි බබා මතුකම පැල්වත්තෙන් රංග ඉනුකි එකතු කරගන්න තව විශේෂෙන් මතක් කරන්න කියලා තියෙනවා මාව. එතකට තරු බස්නායක එයාවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ පානදොර මාතු පිටියේ තුෂර කටයම එකතු කරගන්න කියලා තියෙන කවුද ඉන්නේ කියලා බලමු. කුමාරයියා ආශාක ශිරෝමියන්ට සීතන්ට ජන්සිල් මාමා කටයම එකතු කරගත්තා. මිස් චාමී අපිට සින්දුවක් දෙනවද? වාද්‍යවේ රූපේ සහ සුනන්දනේ. හරි අපි සින්දුවක් අහමු. මෙහෙම කත මේ කියන්නේ ටිකක් ආඩම්බර යන්න වාහනයක් නැත්තම් පයින් හරි තමන්ගේ ගමන යන ඕන දුකක් හිතේ දරාගෙන ඉන්න කෙනෙක් තමයි ඔයා නැද්ද? නෑ නෑ හන්නේ ඌහා හරියටම කිව්වෝ ඔයා. මොහොත්තර කොට අනුර ඔයාගේ මැසේජ් එක නිපුණ පුතා ධර්ම මාමා සහ නන්දව එකතු කරගත්තා ඔන්නේ පැත්තෙන්. ඊට පස්සේ අපි යනවා පූකොට පැත්තට. වැස්සනේ ඔයට තුඳටම ඔය කියනවා ජීවිතේ සමහර වෙලාවට අපිට අරගෙන ප්‍රශ්න සමහර කලින් තිබ්බ ප්‍රශ්නවලට උත්තර වෙනවා. ඒ නිසා සමහර ප්‍රශ්න තවත් ප්‍රශ්නවලට උත්තර වෙනවා. ඒක නිසා සමහර ප්‍රශ්න ආතරෙන් වැළඳ ගන්න කියලා තියෙනවා. ටිකක් අමාරුයි. හැබැයි ඉතින් නේද යථාර්ථයට මං එකඟයි. ඉරේක බණ්ඩාර වගේ ලස්සන පෝස්ට් එකේ මං කිව්වේ මහත්තයා ලසන්ත සංජීව ලක්වෙන් සස්මින් ගැත්මින් ජනුගේ ලස්සන නම් තියෙන හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ කියලා තියෙන තුන්දෙනෙක්ගේ නම් මෙවල මේ අයව කියන්න. එහෙම නෙමෙයි තියෙන හැබැයි ඈ මං කියන්න. ඒ තුන්දෙනාගේ නම් කියන්නේ ඒ තුන්දෙනා නැත්තම් තරහ වෙයි කියලා. මට උනගේ මම තරහ කරවන්නත් පුළුවන්. මොකද කියන්නේ ඉරේක? විදු රසිකා ලක්මාලි තරගතන්න හොඳ නෑනේ. ඔන්න එකතු කරගත්ත. ඊට පස්සේ ඇහැලිය ගොඩ පැත්තට ගියාම ආනන්දවගේ මැසේජ් එක. ගුඩ් ආෆ්ටර්නූන් නකි. මම කිතුල් ගලින් නතාරි ඔය පැත්තට හොඳටම වැස්ස කියලා ආරංචි වුණාමට අමනිසන් සලාතාත මතු ශංක තමෝද්‍යා විහෙලි නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි එකතු කරගෙන හැමෝම මේ වැස්සේ මේ වෙලාවේ මේ සින්දු වහන්න ලැබෙන එකක් නේ. නියමයි. තුනයි විනාඩි 15.

0: Lakhanda Radio ITN.
1: හවස 3යි වෙනාඩ 23යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: හවස 3:00 වෙනකට 25යි වෙලාව සුබ දවසක් ඔයාලට ඉඹුලාන රුවන්වැල්ලෙන් සේපාලි ඔහුගේ මැසේජ් එක දවසම වැස්ස උනත් දවසම සත්තට මහගෙන ඉන්නවා කියලා තියෙන මහත්යා තුෂාරවයි කරච්චිගේ හැමෝම අතකතු කරගන්න කියලා තියෙන ස්තුතියි මැසේජ් එකක් කියුවට චෝමි මටත් සින්දුවක් දෙන්න පිටිකල ධර්මාධාර මාවතේ චන්ද්‍රා ගුණවර්ධන මිස්ව එකතු කරගන්න කියලා තියෙන පිටිකල බොරළු හෙනේස සඳ සම්පත් තමයි මට මැසේජ් එක වෙලා තියෙන ටීචර් කෙනෙකු විස්තරයක් කියලා තියෙනවා හයි වසරේ ඩුව ටීචර් කෙනෙක් නේද දෙන්නම එකම පාරේ ඉන්නේ නේ ආදරෙන් එකතු කරගන්න මේ මැසේජ් එක ලිහන්සා ඔයා කියන්න ලිහන්ෂානේ අද බර්ත්ඩේ එකද ඔයාගේ 16 වෙනි උපන්දිනය කියලා තියෙනවා නේද ඔයගේ වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා අම්මා තාත්තා මලිලා දෙන්න යාළුවෝ කොහොම එකතු කරගෙන අපි වට විශ් කරන කැන්ටි වලනේ ඉන්න පරිස්සමට ඉන්න වැස්ස වැඩි කියලා ආරංචි සුබ සන්ධ්‍යාවක් මම සුරංග අම්බලන් කොටින් මාවත් රමේෂ් තරංගනත් මතක් කියලා තියෙන ලකනන හැමෝමත් සිතට එකතු කරගන්න කියලායි තියන්නේ හරි සුබ සන්ධ්‍යාවක් වේවා අපි සුන්දරයයි හිතන බොහෝ දේවල් වල අවසාන ප්‍රතිඵලය අමහිර වීමට ඉඩ තියෙනවා ඒ නිසා අසීමිත බලාපොරොත්තු ජීවිතය රඳව ගන්න එපා. ලත දෙයින් සතුට වෙලා හැමදේම සිදුවෙන්නේ හොඳට බව හිතලා ජීවිතයට මුහුණ දෙන්න එවිට සතුට සනසීම ජයග්‍රහණය ඔබට ලැබෙනවා කියලා මාතලේ කුමාරි තමයි මේ මැසේජ් එක අපිට එවලා තියෙන නායනි සුභාෂිනී ගාමිණී ධම්මිකාව එකතු කරගන්න. ඊට පස්සේ හංවැල්ලෙන් ඩිලා නිරෝෂ් මෙහෙම කියනවා. කොහොමද මෙහෙම රූපේ දවසක වැකිලා යන්න පුළුවන්. හැබැයි ඔයා මහන්සි වෙලා ඔළුවට ගත්ත දැනුම මේ ලෝකේ කාටවත්ම ඔයාකින් හරිකම් කරන්න බෑ. දෙපයින් හිටගන්න උත්සාහ කරන හැම කෙනෙකුටම ඉගෙනීම තමයි තියෙන ලොකුම අවිය කියලා එයා අපිට ඔන්න මතක් කරලා දුන්නා. හයි සිස් මාත් ඉන්නවා. කවුද ඔයා? කියලා මට අහන්න හිතනවා. රත්තරන් චානු ඔයාව එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකට. පොල්ගහවල ජාවටන මාවතෙන් තුෂාරි සම්මාතු හයි රංජේ ඔයාව එකතු කරගන්න අලුත් සතියක් අලුත් මාසයක් එකතු කරගන්නවා කියලා තියෙනවා කියනවා තාත්තේ කියන්නේ කොම්පිටු එකක්වත් නොපාකා අඩිය තියෙන මිනිසෙක්ය කැඩුණු කොම්පිටු හොරෙන් පිරියම් කරන මිනිසෙක්ය තාත්තේ කියන්නේ ඉරුණු සරුංගල් අලවා පා කරන මිනිසෙක්ය තෙමුණු බෝනික වඩාගෙන ලයේ උණුසුම් කරන මිනිසෙක්ය තාත්තේ කියන්නේ සෙල්ලම් ගෙදර සරසා එක හිතින් සතුටු වෙන මිනිසෙක්ය පැවරුම් ඒ අකුරින්ම නිම කර සැඟ වෙන මිනිසෙක්ය හරිම ලස්සනයි තාත්තල හැමයි නේද ඔයාල හැමෝම එකතු කරගන්න ලස්සන පෝස්ට් එකක් ස්තුතියි අපිත් එක ෂෙයා කරගත්තට අපිට ගම් වතුර එනෝ අපි ෂොප් එක අස් කරනෝ සොන් එකක් ඕනෝ කියලා තියෙනවා යටි අතට දෙලේ පය මංජුලා අක්කා ආසරි අර්ජුන් රවි කුමාරි ශාමිනී වසුන්දරාව එකතු කරගන්නවා ඒ අස්සෙත් මැසේජ් එකක් එවලා පරිස්සමට හසතනයි වෙනාඩ 28

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
9: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
8: විද්වත් දේශන සමක විවෘත සංවාදය
9: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
8: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
9: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
8: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
9: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
10: FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN
11: හවස 3:00 වෙනාඩි 35 වෙලාව WhatsApp එක පැත්තෙන් මං ආව text messages ටික බලන්න සබතවසක මාවත් සෙන්දුකට එකතු කරගන්න කෑගල මේ දිනේ ගම උපනන්දු වගේ මැසේජ් එක ඕල් ටයිම් මනෝ මට සෙන්දුවක් ඕනේ කියලා වසන්ත කුමාරි ගම්පොලි නේද මැසේජ් එක එවලා තියෙන්නේ සෙන්දුවක් දැන්නම් මම ලලීෂා කොළඹගේ කොල්ලු පිටියෙන් දෙන්නක ලස්සන සෙන්දුවක් කියන මැසේජ් එකක් එවලා තියෙනවා මට අලුත් යාළුවෙක් මං හිතන්නේ ටිකටම අපි වහගෙන ඉන්න සිරුවෙල පැත්තට ගියාම කෙටිය සමරසිංහ යාළුවෝ හැමෝම එකතු කරගත්තා ඊට පස්සේ රත්නපුරේ එරත්නේ තමරා කුමාරි හොඳටම වැස්ස නේද පරිස්සමට ඊට පස්සේ තියෙන මැසේජ් එක අලවෙන් උපාලි ඊට පස්සේ පත්මිනී මිස් ඉන්නවා කියලා තේනවා උදේ කුමාරස වසන්ත සමන් අතුල නිලන්තේ සමිතව එකතු කරගත්තයි පැත්තෙන් සුබම සුබ දවසක් වේවා ශාමී ලස්සන සින්දා කහමු හයි කොහොමද වයන් ගුටින් දීපා දොචතු පුතම්මතු මහත්යා සුදත්තත් ඔන්න එකතු කරගන්න ලස්සන කීතයක් කහමු කැකුලාවල රත්න කහදල් සුනිලා සමන් සුමන රත්නව එකතු කරගන්න කියලා තියන්නේ චන්දේ ඔයාගේ කවිය මං අද නම් අනිවාර්යෙන් බලාගෙන කියනවා වරද්දන්නේ මේ සින්දු අහලා හැවිලා කියන්න හරි 3:00 වෙනාට 6:00

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට පැදී දුවන්න නම් මේක තමයි
1: සිනාසෙන්නට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකන්.

දවස 3යි වෙනාඩි 41යි වෙලාව. මේ වෙනකොට කළුගඟ ද්‍රෝණයට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය නිසා ඉදිරි පැය කිහිපය තුළ කළුගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංගඅතුරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා වරිමර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව පැල්මඩුල්ල, නිවිතිකල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත කියන ප්‍රදේශ සඳහා මේ අනතුරු ඇගවීම නිකුත් කරලා තියෙනවා. මේ අදාළ ප්‍රදේශවල පදිංචි මහ ජනතාව රියදුරන් සහ මගින් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසට පරිමාර්ග දෙපාර්තමේන්තුව මතක් කිරීමක් කරනවා. 0.7, 0.3, 0.95, 0.97 මැසේජ් එකක් එවලා ජාවිතාම් කිව්වේ නෑනේ කියලා මුණ දික් කරන් ඉන්නාද? මුණ අහෙක් කරන් ඉන්නාද? බලමු මැසේජස් ටික. චන්දි මහවත්ත පස්සාලෙන් ඔයා එපු මැසේජ් එක මම ලියාගත්ත කොටින්ම. ඒ තරම් සැලකිල්ලක් මම වගේ නිර්මාණයට දැක්කුවා. හරිද බලන්න මම මේ කියනවා හන්ද? ලහසදේ වලාපලේ තාරකා නිවිතිලේ මීදු මෙන් වෙලී ගියේ මාකටයි නිසංසලේ දවටිලා සීතලේ තනි වෙලා පාළුවේ ඔබ ගැයුව ගීතයක් සවන් පුරා රවුණගේ. හරිම ලස්සනයි. ලස්සන නිර්මාණයක් ඉදා මගේ නිර්මාණයට හානියක් වෙන එක වලක්ව ගන්න ලියාගත්ත කොටින්ම වලන්න මගේ සාධාරණත්වය. ස්තුතියි ආගේ නිර්මාණය වෙනුවෙන්. ලස්සන සින්දුවක් අහමු කියලා වැල්ලවය සයුර ඔයා මට මැසේජ් එකක් කරලා තියෙනවා. හම්බේ කමුවට ගිහම සේපාලී ලක්කට ආදරේ කියලා තියෙනවා. අම්මා අක්කලා දෙන්න අයලා 3 දෙනයි ආදරෙන් එකතු කරගන්න ජාමි සතුටින් ඉන්න කියලා තියෙනවා. දුමින්ද මල්ලත් ඔයා එකතු කරගන්න. කොළොන පැත්තට ගිහම ජයකලනේ චිත්‍රානි මාධව කසුන්වත් ඔන්න එකතු කරගත්ත. ඊට පස්සේ මම පොඩක් කාලේ යනවා කොහෙටත් අන්නවද වට්ස්ඇප් එක පැත්තට. කොහොමද ඔයාලට වහිනවද කියලා තහන්න එපා, වහිනවා. අපිට නම් වහිනවා පා කියලා කෑගල්ලි බුල් ගස් දෙලියෙන් මේ මැසේජ් එක උදේශිකා නිරූපමාල ඇවලා තියන්නේ. ගුඩ් ඉවිනිං සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ මැසේජ් එක දොඩොන් ගස්ලන්තින් දෝමෙත් නදේ මහතා හේමන්තද සිල්වා අයන් නිමල් තිලකසිරි සුදුව කනෝමා අක්කා ප්‍රභා. හරිද? අනේ මන්ද ප්‍රභා නංගි වෙන්නේ නැති. ඊට පස්සේ මැනිකේ ආගේ මැසේජ් එක ඔන්නේ කිව්වේ, "හයි චාමි, සුන්දර සන්ධ්‍යාවක්. ඔයාව අහන්න තාත්තාව ලස්සන සින්දුවක් ඔන්නේ කියලා මැලේෂියාවෙන් නිෂු ඔයා එපු මැසේජ් එක. ඔයා කියනවා, "ජීවිතය යනු ගැටලු නැති කිරීම නෙවෙයි, ගැටලු අතර සාමෙන් ජීවත් වීමට ඉගෙන ගන්න එකට. සාගරය හැම විටම නිශ්ශබ්ද නැත. එහි රළ ඇත. නමුත් ගැඹුරු සාගරයේ ඇතුළතින් සංසුන්ය. මිනිස් ජීවිතයත් එසේමයි. ප්‍රශ්න එනවා, අහිමිවීම එනවා, මිනිස්සු වෙනස් වෙනවා. නමුත් ඔබේ ඇතුළත සාමය රැකගන්න පුළුවන් නම් කිසිම කුණාටුවකට ඔබව සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න බෑ. ජීවත් වීමේ කලාව කියලා කියන්නේ හැමදේම පාලනය කිරීම නෙවෙයි, පාලනය කළ නොහැකි දේවල් සමග සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එකට. ඒ නිසා මිනිස්සුන්ට ආදරය කරන්න, නමුත් ඔවුන් ඔබේ සතුටේ එකම මූලාශ්‍රය කරගන්න එපා. දේවල් භාවිත කරන්න, නමුත් ඒවාට ඔබේ හිතේ සාමය භාර දෙන්න එපා. අතකින් භුක්ති විඳින්න, නමුත් ඒවාට ඔබේ අනන්‍යතාවය බැඳ තබන්න එපා. සැබෑ ජීවිතයේ කලාව කියලා කියන්නේ, ජීවත් වීමේ කලාව කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙමින් ලෝකයෙන් ඔබේ සාමය ආරක්ෂා කරගන්න එකට. ඒක හරිම ලස්සනයි නිෂු. සැබෑම ජීවත් වීමේ කලාව කියලා කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙමින් ලෝකයෙන් ඔබේ හිතේ සාමය ආරක්ෂා කරගන්න එකට.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 3:40 වෙනාඩි 49 වෙලාව. තව ටික වෙලාවයි තියෙන්නේ නේද? ඒක නිසා මං ආවා ලක්කඩ Facebook page එක පැත්තට. ඔයාලට බෙට්ස් චාමියා පැද post එකක් තියෙනවනේ. බලමු කවුද comments දාලා තියෙන්නේ කියලා යාම මතක් කරන් යන්න ඕනේ. ප්‍රමසරි බංගමුවකේ කුරුණෑගල පොතු හැරින් ආව එකතු කරගන්න. වෙනක සඳරුවන් ස්තුතියි ආගේ comment එකට දාමයන්ති වික්‍රමරත්න thank you. මහින්ද කුමාර ස්තුතියි ආට. සොරේකාරේනු එකතු කරගන්න. Thank you comment එකට Sarasand Express alawatu gadate kanwen apita wassa hondatama gela thiyena parissamata inna subasathayakata asiri chami adatan wassi bara kala gunak kela dahara wat comment ekak dala thiyena Sel Fernando thank you adathang innawa katna gachef ekak yalowa tika Pradeep Lanka hi chamina go kela thiyena hi kamada Asanga Fernando subasathayak oyata Shanuka Gihan Patirana thank you සමනා මහත්මිය බොහෝ ගොඩින් අද මට මැසේජ් එකක් එවුවේ නැද්ද WhatsApp එකට? මට එහෙම මතකයක් තියෙන. හැබැයි කමෙන්ට් එකක් දාලා හොරා වගේ. මම එකතු කරගන්න යාළුවෝ කොමලත් එක්ක. ඊට පස්සේ බලමු මට කාගේ හරි නමක් අමතක වුණාද කියලා. ටක්කාලා ටක්කාලා. ප්‍රදීප් ලංකා. තමිල් නමක් තියෙනවා මගේ නම කියවන්න දන්නේ නැහැ මට සමාවෙන්න. මදුවන්ද රාජපක්ෂ වසන්ත කුමාර චාලා තවිෂ බිහඟ දුලේප් සමරසිංහ ඔයත් අහන්ගේ ඉන්නවා හැබැයි කමෙන්ට් එකක් දාලා තිබුණේ නැහැ කමෙන්ට් එකක් නෙමෙයි මැසේජ් එකක් කියවලා තිබුණේ නැහැ අංජන ජයතිලක පියල් විශ්ව නිශාන්ත වික්‍රමසිංහ මහේෂ් රණවීර යසංග හයි ඔයාවත් එකතු කරගන්න අපි සින්දුවක් අහලෙමු හවස 3:50

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jammy.

හවස තුනයි වෙනාඩි 55යි. ඊට පස්සේ අලවත කොට අටේ කනුවෙන් අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. සරසඳ එක්ස්ප්‍රස් ට්‍රීවිල් එකෙත් මේ වෙලාවේ ලක්කඳ අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හරි හරි දිගට මහගෙන යන පරිස්සමින් ගමන් බිමන් ගිහිලා එන්න. පොල් ගහවල යලගම සදායා චුටියක් ආ වරද්දක් නැතුව එකතු කරගන්න කියලා තියෙනවා. හරි තැන්කියු. අල්පිටිය කැටන් ඩොල යාලු ඔක්කොමලව එකතු කරගන්න. කුමාරි මොනිකා තැන්කියු. ඊට පස්සේ මංචු මල්ලි කොමා කුමාරි සුදු මල්ලි රසිග මල්ලි මහතුන් මල්ලි උපුල් රණය අයියා එකතු කරගන්න කියලා නිලන්ත ප්‍රදීප් තමයි මැසේජ් එක එවලා තියෙනවා එකතු කරගන්න. ඊට පස්සේ කයාතමි මාධවලින් එපු මැසේජ් එක මගේ නිර්මාණය කිව්වට ඔයාට ගොඩක් ස්තුතියි කියලා චන්දි මතයි මැසේජ් එකක් එවලා තියෙනවා. තැන්කියු. එනගිට යන්නද වැස්සෙන් පරිස්සම් වෙන්න. නායම් අනුතු වැගේම් ගංගතුරු තත්ත්වයන් පිළිබඳව අනුතුරු වැගේම් නිකුත් කළ තියෙන පැතිවල ඉන්න ඔයා හුඟක් පරිස්සමෙන් අපි හෙට දවල් එකට මුණ ගැහෙනවා. හැමදේම යහපත්ින් බාර ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩවි ධාරණ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අයහපත් කාලගුණය හමුවේ රථවාහන ධාවනයේදී වඩා සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණාංශ රියදුරන්ට දැනුම් දෙනවා. ඇතැම් ප්‍රදේශයන්හි මාර්ගවලට ගල් පෙරලීම් සහ පස්කඳු කඩා වැටීම් තත්ත්ව ඇතිවීමේ අවධානමක් පැවතීමයි ඊට හේතුව. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේද ගමනාගමනයට දියකල ප්‍රදේශයේදී බාධා මතුව තිබෙනවා. ඒ පස්කඳු සහ ගල් පර්වත මාර්ගයට පතිත වීම හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේද කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වසා දැමීමටයි පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ස්පාඤ්ඤ පාලනය යටතේ ඇති මෙලිල්ලා ප්‍රදේශයට සංක්‍රමණිකයන් පිරිසක් කඩාවැදී ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලිල්ලා දේශ සීමා වැට අසලේ ක්‍රැස් වූ සංක්‍රමණිකයන් දහස් ගණනක් ස්පාඤ්ඤ භූමියට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක අංශ සමග ඇති වූ තදබදය සහ තල්ලු කිරීම හේතුවෙන් මෙම මරණ සහ තුවාල සිදුවීම් වාර්තා වී ඇති බව බලධාරීන් පවසනවා. මෙයගේ පිරිසෙන් බොහෝ දෙනා උපසහර ආප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ උතුම් ගෙන් වබිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 577

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ලකන්ඩ රේඩියෝ ITN.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: Lakhanda Radio ITN.
1: Cool drive Victita.
0: Lakhanda Evening Drive.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාබැනේ රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හතරයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මේ දැන් යාවත් කාලීන වෙන කාලගුණයේ තොරතුරු ගැන ටිකක් දැනගෙන කතා කරන්න ඕන. විශේෂයෙන් මද දවසේ මේ වෙනකොට දැන් කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ නුවර මාර්ගය වසා දමා තිබෙනවා. ඉතින් නුවර ඉඳලා එන සහ නුවරට යන අයට දැන් විකල්ප මාර්ග භාවිතා කරන්න සිද්ධ වෙනවා මේ තත්ත්වයත් එක්ක. දිට්වා සමයේ නැත්තම් දිට්වා කාලගුණක තත්ත්වයත් එක්ක කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරලීම් සහ නායම් විශාල වශයෙන් සිද්ධ වුණා. මේකත් එක්ක ඒ ප්‍රදේශයෙන් මාර්ගය වසා තැබීමට ඒ කාලේ කටයුතු කරා. ඊට පස්සේ ආයි යථා තත්ත්වයට පත් වුණත් දැන් ඇදහැලෙන අධික වර්ෂාපතනත් එක්ක මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ගල් පෙරලීම් සහ නායම් තත්ත්වයන් වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ නිසා තමයි මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙන්නේ. පස්වරු තුනට තමයි මේක වසා දැමීමට කටයුතු කරනු ලැබුවේ. දැන් ඉදිරියේදී දැනුම් දෙන තුරු මාර්ගය භාවිතා කරන්න එපා කියන එක තමයි අදාළ බලධාරීන් කියන්නේ. වෙනුවට මාවනැල්ලෙන් ඔබට පුළුවන්කම තියෙනවා හෙම්මාතක මහරහා ඒ ප්‍රදේශයෙන් ගම්පොලට ගිහිල්ලා ඒ පැත්තෙන් මහනුවරට යන්න පුළුවන්. මහනුවර ඉඳලා එන අයටත් ඒ මාර්ගය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඒක වඩාත් ආරක්ෂිතයි නේද?
0: ඔව්. ඒ කියන්නේ විකල්ප මාර්ගයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. එමෙ නැත්තම් රඹුක්කන පැත්තෙන් ඒ පැත්තෙන් තමයි ගලගෙදරට ඇවිල්ලා ඒ පැත්තෙන් තමයි එන්න වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් එක පැත්තකින් දුම්රිය මාර්ගයත් මේ වෙනකොට මහනුවරට ළඟා වෙන්න බැරි තත්ත්වයක්
1: තියෙනවා.
0: ඉතින් මේ මහා මාර්ගය ගත්තට පස්සේ බස් මාර්ගයත් මේ විදිහට නුවරට යන එක කඩුගන්නාවෙන් නැවේ අවහිර වුණාට පස්සේ මේක විශාල අර්බුදයක් බවට පත් වෙනවා තියෙනවා මේ වෙනකොට නුවර ඉඳලා එන යන අයට.
1: ඔව් දැන් උදේ රස්සාවට එහෙම එන අය ආයි යන්න විදිහක් නැතුව ඉන්නවා.
0: ඔව් අද උදේත් ලොකු කරදරයක් වුණා කරඬුපන ප්‍රදේශයේ මේ කෑගල්ල මාවනල අතරේ විශාල අනතුරක් සිදු වුණා. බස් රථ අනතුරක්. ඉතින් ඒ අනතුරත් එක්ක උදෑසන බස් රථ ආවිත් අද ප්‍රමාද වෙලා කොළඹට එන බස් රථ ගමන් කරේ ප්‍රමාද වෙලා. ඉතින් අද එච්චර හොඳ දවසක් නෙවෙයි නුවර ඉඳලා එන යනායට.
1: ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක තමයි ඇත්ත.
0: මොකද උදෑසන මේ අනතුරෙනුත් 20 දෙනෙක් පමණ තුවාල ලැබුවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඉතින් අද හවස ගෙදර යන්න බලාගෙන ඉන්නවා නම් පොඩක් කලින් බොස්ට කියලා හරි කමක්
1: නැහැ.
0: යන්න බලන්න. මොකද යන්න වෙන්නේ ලොකු
1: රවුමකින් තමයි
0: යන්න වෙන්නේ නුවර යන්න අයට. ඒ නිසා පොඩ්ඩක් ඒක සමාවක් දෙයි ඔයාලට. අද නිකන් බණින එකක් නෑ එහෙම කියලා. හැමදාම හොරෙන් පැනලා නම් අදත් අහන්න යන්න එපා.
1: එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන.
0: එතකොට
1: හැමදාම එක කරන්න බෑනේ. දැන් අද අහලා කරන්න නේ.
0: ඒක තමයි කියන්නේ අර මොකක් හරි කරදරයක් වුණාට පස්සේ ආපදාවක් වෙච්ච වෙලාවට ගන්න තියෙන නිවාඩුවක්. නිකරුණේ අරගෙන නිකන් බොස්ටන් හොන්ඩි වුණාට පස්සේ ඉතින් කරන්න දෙයක්
1: නෑ. කරන්න දෙයක් නෑ. දැන් අදිසි වෙලාවකටවත් යන්න විදියක් නෑ.
0: කලබල කරන්න එපා. රයිට් ඒ වගේම තමයි දැන් අපි ඉස්සෙල්ල කිව්වේ මහනුවර දිස්ත්‍රික්කයේ විතරයි පාසල් වසාදමනවා කියලා හෙට දවසේ.
1: ඔව් නුවරඑලියටත් නුවරඑලිය දිස්ත්‍රික්කෙත් පාසල් වසාදමලා තියෙනවා හෙට දවසේදී.
0: ඔව් ඉතින් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික් දෙකේම පාසල් වසාදමන බව තමයි දැන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ තත්ත්වය කොහොමද වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් අපිට දැන්මම අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ. දැනට ওই තත්ත්වය තමයි තියෙන්නේ. මහවැලි ගංගා ද්‍රෝණියට මහා ගංවතුර අවදානමක් තත්ත්වයක් තියෙනවා කියලත් දැන් ප්‍රවෘත්ති වල ඉන්න වාර්තා වෙනවා. ඉන්න මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම පහත් බිම් වල ඉන්න ජනතාව ප්‍රවේශම් විය යුතුයි මේ ඇති වෙන තියෙන තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ ඔබ සැලකිලිමත්ව ඉන්න විශේෂයෙන්ම වාහන දොරටු විවෘත වීමත් එක්ක පහත් බිම් ප්‍රදේශ ඉක්මනින් යටවීමේ අවධානමක් තියෙනවා. ජලයෙන් යටවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා ඒ නිවේදන වලට අහුන්කම් දෙන්න පඬිතකම් වෙන්න එපා.
1: ඔව් දැන් දිට්වා ආපදාව කාලේදී අපි දැක්කනේ අහන්න ලැබිච්ච දේවල් දකින්න ලැබිච්ච දේවල් එක්ක දැන් ඔයාට මේ අවස්ථාවේදී මොනා හරි අවධානමක් තියෙනවා නම් පොඩි හරි ආරක්ෂිත ස්ථානයට යන එක තමයි හොඳම දේ.
0: ඔය නායම අනුතුරු අංගවීම් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේවට අහුන්කම් දෙන්න මේ වණන් එන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඇසර එහෙම වෙන්නේ
1: නැහැ.
0: එහෙම කියලා ඉන්න. එතකොට ගම් වතුරක් දැම්මෙන්නේ නැහැ. ඔය පිස්සුද කියලා එහෙම ඉන්න. බලන්න යන්න ගම් වතුර ගිහිල්ලා ජල ක්‍රීඩා කරන්න.
1: වීඩියෝ කරන්න.
0: වීඩියෝ කරලා.
1: ෆොටෝ ගන්න. සෙල්ෆි.
0: වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් යවා ගන්න.
1: හරි.
0: වෛරල් කර ගන්න. ඒ වගේ මෝඩ අදහස් තියාගන්න එපා. මොකද මේක මේ ආපදා තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒව කරන වෙලාවක් නෙවෙයි මේක.
1: කාලගුණය කියන දේ කොයි වෙලේ කොයි මොහොතේ වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඔබ ආරක්ෂා වෙන එක තමයි කරන්න ඕනේ එකම දේ.
0: ජීවිත පරිස්සම් කරගන්න පස්සේ වෛරල් කරගන්න පුළුවන් මොන හරි වීඩියෝ එකක්. ඒක නිසා දැන්ම මේ වෙලාවේ තියෙන්නේ ආපදා තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වෙන් මිදෙනකන් තමන්ගේ ජීවිත පරිස්සම් කරගන්න, උගන් උතුරු බලන්න යන, යල ක්‍රීඩා කරන්න ඕක කරන්නේ නෙවෙයි. හරිද? ඊළඟට වීරක්‍රියා කරන්න යන්නත් එපා. මතකයිනේ?
1: මතකයි නේද?
0: කලා වැවේ පාලම, කලාවේ පාලම මත සිද්ධ වෙච්ච සිදුවීම මතකයිනේ දිට්වා කාලේ. ඉතින් ඒ වගේ වීරක්‍රියා කරන්න යන්නත් ඕන නෑ මේ වෙලාවේ. කවුරු හරි කියනවා නම් යන්න එපා උතනින්, මේ පාලම ෂුවර් නෑ එහෙම කියලා කියනවා නම් එතකොට
1: මේක අපි එදිනෙදා යන පාර අපි දන්නව මේක කියලා ඉන්න එපා.
0: එහෙම යන්න එපා. මොකද අවදානමක් තියෙනවා නම්, සුළු අවදානමක් හරි තියෙනවා නම් ඒ අවදානම ගන්න එපා. මොකද වෙච්ච දේවල් වලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. 4:36 වෙලාව අපි මතක් කරන්න ඕන. ඩෝමා නිෂ්පාදන පෙළක්ම තියෙනවා ඔබට මිලදී ගන්න, ඔබේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න. දැන් ගන්න පුළුවන් ඩෝමා මැෂින්ස් ගණනාවක් තියෙනවා. සාල් නිෂ්පාදනය ආශ්‍රිතව පොල්තෙල් ඉඳින කර්මාන්තයට, ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට, මේ වගේ ඕනම දෙයකට ඔබට පුළුවන්කම තියෙනවා ඩෝමා වෙතින් හඳුනා දෙන මේ නවතම මැෂින්ස් අරගන්න.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට, ඉතින් ව්‍යාපාර කරනවා, කුඩා ව්‍යාපාරයක් කරත් විශාල ව්‍යාපාරයක් කරත් ඒක තවදුරටත් ඉස්සරහට ගෙන යන, ඉදිරියට ගෙන යන, සාර්ථක කරගන්න ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, වාර අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් මිලදී ගන්න යන දින හොඳම තැන තමයි නොම්බර 30 ගැල්හේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට යන්නත් පුළුවන්. යන්න කලින් වාට විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා. 01 677 579 කෝල් එකක් දීලා ආට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: 4:31 අපේ මැසේජ් කරන නම්බේක පොඩ්ඩක් මතක් කරමු නේද?
1: 07:03 93.5 93.7 ට වගේ වට්ස්ඇප් මැසේජ් එක තාම අපිට ඉව නැතන් මැසේජ් එකක් දාලා තියන්න.
0: 4:31 කියලා මං කලිනුත් කිව්වනේ.
1: දැන් ඇති.
0: ඇතිනේ.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: කටකලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්ෂණ මොනින් දේශල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මම තමයි කෙල්ල මිෂා
6: හැබැයි දැන් මම මෙහෙම ඇඳගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න. එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා. පන්සලේ හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි කතා කරානේ.
7: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා.
8: මම දුවලා දෙන්න හදපු අම්ම කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැනික් දියුල පරම්පරාව ගැන ළම ගැන ටිකක් හොයලා බලන්න.
7: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797

0: හතරයි විනාඩි 44 වෙලා වර පෞකිදවස්වලක ගොඩක් ජනප්‍රිය පාටයක් උනේ. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතාගන්න බෑ කියලා.
1: ඕ මතකයි.
0: ඒ දේ තමයි මේ වෙලා තියෙන්නේ.
1: හා හා හා.
0: දැන් අපි හිතුවේ
1: වෙන දෙයක්.
0: හිතුවේ අපි අතරම මේ නියඟයක් එයි.
1: හරි.
0: ලොකු පැවිල්ලක් එයි.
1: ඕකේ.
0: ඒ වගේ දෙයක් නේ.
1: වතුර නැති වෙයි. වැස්සක් නැති වෙයි.
0: දැන් වෙන දේ හිතාගන්න බැරුව ඉන්නේ.
1: තව මේ හිතන ගමන් ඉන්නවා. ආ ඊළඟ පැයේදී මොකක් හෙයිද දන්නේ.
0: ඔව් ඒක නිසා මේ ලෝකය හරි පුදුමයි.
1: හරි.
0: වෙලාවකට හරි කුරිරුයි.
1: හා.
0: ඉතින් දැන් ලෝකේ එක පැත්තක ලැබුගිනි.
1: හරි.
0: ආ අනිත් පැත්තේ ජල ගැලි. මොකද්ද මේ වෙන්නේ?
1: මොකද්ද මේ? ඇයි එක විදියට සලකන්න බැරි? එහෙමත් කියන්න බෑ ඉතින්.
0: එහෙම සලකන්න බෑ. කොහෙදද? එක විදියට සලකලත් බෑ වැඩේ.
1: ඕකේ.
0: එකම විදියට සලකුවොත් ඒක හරියන්නේ
1: නැහැ.
0: ඔව්. මේකේ මොකක් හරි චක්‍රයක් තියෙන්න බෑ. ඒ නිසා හැම පැත්තෙම එක වෙලා විරපා යන්නෙත්
1: නෑ. නෑ නෑ නෑ. ඔව් ඉතින් ඒ පැත්තේ මං කියන්නේ එහෙම නෙවෙයි ඉතින්.
0: මොන පැත්තෙන්ද ඔයා කියන්නේ?
1: මම කියන්නේ ඒක පැත්තකට පායයි.
0: දකුණු පැත්ත.
1: නෑ මේ වම් පැත්ත.
0: ආයේ වම් පැත්ත. හරි.
1: ඊට දකුණු පැත්ත.
0: ආ. මඩ නිකන් ගමු. දේශපාලන සංවාදයක ඉන්නවාගේ වැඩද? දැන් මම කියන්නේ
1: ඕකේ.
0: ඒක ඒ පැත්තෙන් කියලා එනකොට මම බැලුවේ මොකාරද
1: මේ? මොකද්ද මේ?
0: මොකාරද මේ?
1: ඉන්නේ ඩ්‍රයිව් නෙවෙයි වෙන මොකක් කරි කරනවද කියලා.
0: මොකාරද මේ ඉන්න හදන්නේ කියලා මම බැලුවේ.
1: ඕකේ ඕකේ.
0: වාගේ අර
1: තීරණනේ.
0: බොඩි ලැන්ග්වේජ් එකේ හැටියට මේ
1: ලොකු ගමනක් යන්න පුළුවන් කියලාද කියන්නේ?
0: පුළුවන් කියලා මට හිතෙනවා.
1: හරි.
0: මේ මොලෙත් තිබුණා නේද? ඒ ඇක්සන්ට් එක
1: හරි හරි.
0: අතපයෙන් දෙන ඇක්සන්ට් එක මූවමන්ට්ස් ටික හරි ලස්සනයි. ඒ කියන්නේ මූනේ ඉරියව් ටික
1: ඕකේ.
0: ඒ අභිනයන් ටික හොඳට තියෙනවා.
1: මොලේ තමයි නැත් කියලා කියන්න එපා.
0: ඒක තිබ්බනම් ඒ
1: පං කාදුයි.
0: ඔව් ඇක්සන්ට් ටික මරුවට තියෙනවා. ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා.
1: හා
0: අර දෙකත් පොඩ්ඩක් තිබ්බනම් ඒක ගානට ගලප ගන්න තිබ්බා.
1: ඒ කියන්නේ මෙහෙමනේ අපිව මේ ලෝකෙට දෙද්දි
0: කියන
1: විදිහෙම බලන්න කොච්ච ලස්සනට එක කියනවද කියලා.
0: ඔව් ඒක තමයි
1: මම දෙදී එක හරි දෙයක් අඩු වෙන්න දෙන්නේ. හැමදේම දුන්නාට පස්සේ අගේ නෑනේ. වැඩේ වෙලා දිනු මට දීලා නැත්තේ.
0: ඕනම එක දීලා
1: නෑ නෙමෙයි.
0: ඔරුවක් දීලා අබල දීලා නෑ ඒක වැඩේ. ඔරුවක් දීලා
1: එහෙම එහෙම කියනවා මම මාවම සෞත්තු කරගන්න එක හරියන්නේ
0: නැහැ. හරියන්නේ
1: නැහැ. ඒක වෙනම පැත්තකට අපි වෙන එපිසෝඩ් එකකට එමු
0: දැන්. ආ රයිට්.
1: ඕකේ.
0: දැන් ඔයාලට ඔරුව දීලා තියෙන්නේ.
1: ඔයාලට
0: හබල දීලා නැහැ.
1: හා
0: හා. හබලක් දුන්න නම් ඔයා
1: ඔහොම ගමනක් යනවා. මට මොලේ තියෙනවා. නැත්නම් මම මේ දේවල් කියන්නේ කොහොමද?
0: කියන්න බෑ ඔය.
1: මෙතන මේ පුටු ඇවිල්ලා වාඩි වෙන්නේ කොහොමද?
0: බෑ බෑ ඇත්ත.
1: දේ හේකනේ.
0: මේකයි. කමන්නෑ නේද දැන් වෙලා ඉවරයි.
1: මම කතා කරගෙන යන්න දෙකටම.
0: වෙලා ඉවරයි දැන් කමන්නෑ දැන් හොඳම කොහොමද?
1: ඕකේ
0: මේ දැන් කවුද ඉන්නේ අපි සිද්ධාක් අහන්න මැසේජ් කරපුවා ඉක්මනට මතක් කරමු.
1: ඔව් අපි පැත්තට යන් පුස්සලෙන් අනුර ඉන්න ඕන මැසේජ් එකක් දාලා තිනවා අවත් එකතු කරගන්න. ඒත් එකම කොටා බේකරි පැත්තට යන්න හදනේ ලකු බොස්සුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී එතකොට දිස්නා මදුසංක ධනුෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා.
0: අර මාළු කැඩයක් මේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා අනේ හරි මේ මැසේජ් එක කියවම මට දුක හිතුණා ඒක.
1: ඔව් නේ.
0: එයාගේ අත තෙමිලා තියෙන හැම වෙලාවෙම මාළු වෙලඳාමේ ඉන්න මිනිස්සෙක් නේද මාළු වෙලඳාමේ කරන කෙනෙක්. ඉතින් එතකොට යාට හැම වෙලෙම මේ මැසේජ් ගහ ගහ ඉන්න බෑ කියලා.
1: නෑ නේ. හැබැයි උදේ ඉඳන් රැවෙනකන් ලක්හඬුම විතරයි අහන්නේ කියලා.
0: අපි වහගෙන ඉන්න කෙනෙක්.
1: අටාල මාළු කඩේ ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිබ්බා.
0: ජය වේවා.
1: දිනින් දින දිනු වේවා. අපි එකතු කරගන්න ගොඩක් ආදරෙන්. එතකම අලව සපත ෂොප් එකේ තුෂාර අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. එතකම බොරළු හේනේ සුසන්ත සම්පත් ඉන්නවා. ඊට පස්සේ හෝපල් ෆැෂන් එකේ හැමෝම මේ වෙලාවේ එකතු කරගන්නවා.
0: 4:48 වෙලාව අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඩීප් ටෙක් වතුර පොම්පය නැත්නම් වතුර නබා ගන්න ඔබට විශේෂයෙන්ම මේ නියඟයක් එනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒකත් එක්ක වතුර ටික නැති වෙයි කියලා බය හිතිලා කලබලෙට මොකද කරන්න කියලා හිතුවා. අපිත් කිව්වා නේද මේ ඩීප් ටෙක් වතුර පම්ප එකක් කරගන්න කියලා. ඉතින් අපි දන්නේ නැහැ දැන් මේ වෙන දේවල් හැටියට අද වහිනවා හෙට පායයිද දන්නේ
1: නැහැ. ඒ
0: නිසා
1: කොහොමද වෙන්න පුළුවන්?
0: ඔව් ඒ නිසා කොහොම කොතර වුණත් පෙර සූදානම හොඳයි. ඕනම දෙයකට ඉතින් වගාබිමක් තියරවන වතුර ටිකක් ගන්න බැරි වෙලාවට, මැහි වතුර නැති වෙලාවට, මැහි වතුර ටික අපිට ලැබෙන්නේ නැති වෙලාවට වඩ වතුර ටික ගන්න පුළුවන් විදුලි බිලට තිත තියලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන තියාගත්තොත් සම්පූර්ණ සූර ශක්තියෙන් වැඩ කරන නිසා.
1: ඉතින් අපි ගොවි මහඳුට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න. ඉතින් ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාදු කිරීමක් තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහඳුට ඔබට දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. ඔයාගේ වගාව තව දුරටත් සාර්ථක කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. 0711 711 1 0711 711 1 කෝල් එකක් දෙන්න.

0: Evening Drive with Chamit and Charu.
1: NLP Hadhana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Tahatunai Anuhaya Amatana.
4: Misha Adhyakshanaya Nimant Prasara.
5: What are you doing here? What are you doing here? Me photos got to ikkina ke photo hai kisa?
6: E photo hai kisa ing endla tu niya ki hite ni mo?
7: Ami?
4: රාත්‍රී 9ට ITN බලන්න ලකන්ද රේඩියෝ ITN

0: හවස 4යි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් ජාතිකල උතරයි මණ්ඩලය කිව්වට පස්සේ අපි හැමෝම දාන්න දෙයක් තමයි මේ වාසනාවේ ආශිර්වාදය ජීවිතයට අරගෙන එන ආයතනය තමයි ජාතිකල උතරයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් මිනිස්සුන්ගේ පැත්තට ආශිර්වාදය අරගෙන ආපු එයාලට පහුගිය දවස්වල එයාලගේ පැත්තටත් ආශිර්වාදය ලැබුණා. සාමාන්‍යයෙන් අර එහෙමනේ මිනිසුන්ට නිතරම ආශිර්වාද කරන අයට ඔටෝම ආශිර්වාදය අනිත් පැත්තට ලැබෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හොඳ වැඩ කරනකොට හොඳ දෙයක්ම මිනිසුන්ට වෙනවා කියලා කියනෝනේ. ගොඩාක් අයගෙන් එයා හොඳයි කියලා අහනකොට ඒකම ආශිර්වාදයක් වෙනවා කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ රැගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ ආශිර්වාදේ තමන්ගේ වෙතට හරවගත්තේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරපු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයෙන් දෙවන ස්ථානය හිමි කරගැනීමෙන් තමයි මේ ආශිර්වාදේ මෙයාලට ලැබුණේ. ඒ වගේම මේ සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර සහ 2026 වසර තුලදී සම්මානිත වී වාසනාවේ විශ්වාසය ආයතනයේ වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය පත් වුණා. ඉතින් යලි යලිත් ඒක තහවුරු කරගත්තා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔබ අතරට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඔබ ගනුදෙනු කරන්නේ වගේ විශ්වාසනීය ආයතනයක් එක්ක.
1: ඒ වගේම තමයි දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තින් බෙහි කරමින් සමාජ සුබ සාධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට අනුපමේය දායකත්වයක් ලබා දෙන වෙන කවුරුත් නෙවෙයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව තමයි ඔබගේ මුහුණේ හිනාව දැකීමේ වෙනුවෙන් තමයි ලක්ෂ ගණනින් දිනුම් මදින්නේ, කෝටි ගණනින් දිනුම් මදින්නේ. ඒ හැමදේමත් එක්ක රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, ඒ වගේම කියන්න ඕනේ රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, මේ වගේ ඍජුවම මේ දේවල් වලට සහය දෙන ගමන් තමයි ඔබවත් ලක්ෂපතියෙක්, ඔබවත් කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙන ඔයාගේ හීන, ඔයාගේ වාසනාවන්ත හීන සබෑ කරගන්න. උනපුංචි රුපියල් 40ක් වේදන් කරලා NLB ටිකට් පත් වැඩියෙන් මිලදී ගන්න.
0: රන් භාණ්ඩයක් අපි ළඟ තියනවා කියන එක කොච්චර වැදගත්ද කියලා අපිට තේරෙන්නේ හදිස්සියකට මුදල් ටිකක් අපි ළඟ නැති වුණු වෙලාවට. හදිසි අවශ්‍යතාවයක් වෙන්නේ මුදල් ටිකක් ඕන කරන වෙලාවට තමයි රන් භාණ්ඩයක් අපි ළඟ තියනවා කියන එක හරි වටින්නේ. හැබැයි ඉතින් දැන් ඒ තිබුණට මදි. ඒක හරියට තැනක තියලා අපිට ඒකට ලොකු මුදලක්, වටිනාකමට සරිලන මුදලක් ගන්න පුළුවන්කම තියෙනව නම් විතරයි ඒක තියෙනකේ වටිනාකම තියෙන්නේ. එහෙම නැතුව අපි වැඩක් නැහැ ඔය කොහේ හරි තියලා. ඇත්තටම අපිට ඕන ලක්ෂයක්. රන් බහන්ඩේ වටිනාකම 150,000ක් විතර. අපිට රුපියල් 20,000ක් අතර හම්බ වෙනව නම් වැඩක් නැහැ නේ අපි ළඟ ඒක තිබිලා. එහෙම තනකට ගිහිල්ලා වැඩකුත් නැහැ. අනේ නිසා යන්න ඔයාගේ විශ්වාසයෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් හොඳම තැනක් තමයි රන් බහන්ඩ උකස් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ගනුදෙනුව ඉරත්තනම් පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන තවදුරටත් ඔයත් එක්ක කතා කරද්දී වදාදු 40 වසරක විශ්වාසනීය සේවාවක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාවෙන් ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයාට හදිස්සියකදී ඔයාගේ රන් බාණ්ඩිය තියලා ඔයාට අවශ්‍ය මුදල ලබා ගන්නව නම් ඒ වෙනුවෙන් යන්න පුළුවන් විශ්වාසවන්තම තැන තමයි දෙවයින පුරා ශාඛා 24ක් විහිදලා තියෙන පල්ලියගුරු රන් අය සේවාව කියලා කියන්නේ. ඉතින් ඔයාගේ රන් පවුමට උපරිම මුදල දෙනව වගේම දැන් ලක්ෂයටම පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. ඒ වගේම බේර ගන්නනේ අපිට ටිකක් කල් යන්නේ නේද? එහෙම නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට බේර ගන්න මාස 14කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ වගේම සතිය දවස් 7ම විවෘතයි. ඔබ වෙනුවෙන් පල්ලියගුරුගේ රන් අය සේවාවේ සියලුම ශාඛාවන් ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාට කතා කරන්න පුළුවන්කම තියෙනවා 011-250-97-76 කෝල් එකක් දීලා පල්ලියගුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න.
0: 4:58 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive.
2: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 3යි වෙලාව.

0: අවස පහයි විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ඔබේ අවධානය තියාගන්න. විශේෂයෙන්ම මේ ආපදාවන් සිදු වෙලා තියෙන නැත්නම් ගම් වතුර තත්ත්වයන් වර්ධනය වෙලා තියෙන ප්‍රදේශවල ඉන්න ජනතාව සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් ලබා දෙන පණිවිඩ ගැන සැලකිලිමත් වෙන්න. දැන් විශේෂයෙන්ම කැලණි ගඟ ආශ්‍රිතව නිකුත් කළ තිබුණු අනතුරු ඇඟවීමේ පණිවිඩය අද සවස 3:10 විතර තමයි දාලා තිබ්බේ. ඉදිරිපැය 24 කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහගම් උඳුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමයි මේ පණිවිඩය නිකුත් කළ තිබ්බේ. වගේම එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් තිබුණේ කැලණි ගඟ ද්‍රෝණිය ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන බව, එම වර්ෂා තත්ත්වයත් එක්ක පවතින කාලගුණයේ වෙනස් වීමත් එක්ක දෙහෝවිට රුවන්වැල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලට මහගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට තමයි දෙපාර්තමේන්තුව සඳහන් කළ තිබේ. ඉතින් මේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඒ පිළිබඳව ගඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා තිබුණේ. ඉතින් ඒ නිසා දැන් ඔය එක තත්ත්වයක් එක පැත්තක් අනිත් පැත්තෙන් ඔය දැන් ජලාශවල වාන්දුරට විවෘත වීමත් එක්ක ඇතිවන තත්ත්වයන් එක්ක පහත් බිම් යට වෙන්න පුළුවන්. ඒවා සම්බන්ධෙනුත් සැලකිලිමත් වෙන්න, එහෙම නොවතින් ජීවිත හානි අවම කරගෙන අපිට මේ තත්ත්වය කල්පනාකරණය කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ නිසා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන.
1: ඒ වගේම තමයි නේද, දැන් ඔෆිස් ඇරිලා හරි වැඩ කරන තැනේ වැඩේ ඕෆ් වෙලා හරි යනකොට දැන් වැස්සත් එක්ක පාරවල් ඉස්සනෝ වැඩි හොඳටම. ඒ යනකොට ඒ පාරේ යනකොට යන්න ඕනේ විදිහක් තියෙනව නැත්නම් හැමෝ මෙහෙන් මෙහෙන් දාලා කොහොම හරි ගෙදර යන්න බලන වෙලාවේ හැමෝ පරිස්සමෙන් හිමින් තමන්ගේ ආරක්ෂාව තියාගෙන යන එක තමයි වෙන්න ඕනේ එකම දේ.
0: ඔව්, මොකද මේ වැස්සී තත්ත්වයත් එක්ක පාරවල් ඉස්සනවා. සමහර විට රොබට කලබල වුණාට මේ පාරවල් ඉස්සනව නම් යන්න බෑනේ. ඒ නිසා පොඩ්ඩක් ඒක තේරුම් අරගෙන යන්න.
1: වෙනද යන්නේ සාමාන්‍ය වේගෙන් වෙන්න පුළුවන්. හැබැයි දැන් අද වැහැල නිසා පාරවල් ඉස්සනව වැඩි. ඒ නිසා තවදුරටත් පොඩ්ඩක් වේගයේ වේග පාලනය කරගෙන යන්න.
0: ඔව්, ඉතින් ඔබේ වගේම ඔබ ඉස්සරහට එන වාහනේ ඔබ ඉස්සරහින් ගමන් කරන පුද්ගලයාගේ ජීවිතය ගැන ආරක්ෂාව ගැන හිතන්න. අපිට මේ අනුතුරු වලක්වා ගන්න පුළුවන් තැන්වල අපි අනතුරු වලක්ව ගමු. සමහර වෙලාවට ස්වභාවික වෙන ආපදා වලින් අපිට ජීවිත නැති වෙන කෙනෙක් වලක්වා ගන්න බැහැ.
1: ආපදා මරණයක් වාර්තා වෙලා තියෙනවා.
0: ඔව්, ඉතින් මේ තත්ත්වයේ මේන් නවතින්න කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මේ ස්වභාවික ආපදාවකින් දෙයක් වෙනවා නම් අපිට ඒක වලක්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට වලක්ව ගන්න පුළුවන් දෙයක් තමයි අපේ මාර්ග භාවිතා කරනකොට ක්‍රියාන්තර කරගන්නවා කියන එක. අපි හිතලා කල්පනා කරලා වලක්ව ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. එහෙම නොවුනොතින් අපිට එක පැත්තකින් ආපදා තත්ත්වයන් එක්ක ජීවිත නැති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔබේ නොසලකිලිමත් භාවය නිසා අනතුරු වෙලා ජීවිත නැති වෙන්න පුළුවන්. මේ දෙපැත්තම අපිට කලමනාකරණය කරගෙන අපි පරිස්සම් වෙන එක තමයි මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ. හවස 5 විනාඩි 12 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. සිද්ධාක් අහන්න මැසේජ් කරන්න පුළුවන්. අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට අවිලා තියෙන්නේ.
1: මැසේජ් එකක් දානවාට පළංකව තියෙන WhatsApp එකට අපි දෙවෙනි පැය ඉන්නකොට කට්ටියක් එකතු කරගෙන මේ පැතට එන්න 07503 93 5 93 7 මැසේජ් එකක් දානවා අර පළංකම තියෙනවා.
0: සෝදාම් මැසේජ් කළා තියෙනවා සිද්ධාක් අහන්න එකතු කරගන්න කියලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වගේම ගණේ තැන්නේ නජන්ත මැසේජ් කළා තියෙනවා සිද්ධාක එකතු කරගන්න. අපි වෙනද වගේම ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: වෝචිත අපිට මැසේජ් එකක් දාලා තියෙන දැරණිය ගල ඉඳන් ආවත් එකතු කරගන්න. ඒතිකම එස්එල් ප්‍රනාන්දු ආවත් එකතු කරගන්න ගමන් විනීත අයරාංගනී වෙනද වගේම අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා මාතර ඉඳන් සහන් ප්‍රභාත් මැසේජ් එකක් දාලා තිනවා. ඒතිකම ලකන ඔබට ජය ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තිනවා. දුව මෙත්නදී මහත්තයා හේමන්ත එතකොට නිමාල් තිලකසේරි මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ දොඩම් ගස්ලන්දේ ඉඳලා.

0: even in Raya with Chamit and Charu.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: I'm going to live a new green life.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: පහයි විනාඩි 22යි වෙලාව.
1: හරි.
0: අපි ඔය මේ ගිහන් ඉන්නේ.
1: හා.
0: ගිහන් පෞගේ දවසේ පියෙක් වුණා.
1: ඕකේ.
0: පිය පදවියට පත් වුණා.
1: හරි හරි.
0: වහන් ගගෙන හිටියට ඉතින් අපින් අංගන්න බෑනේ.
1: ඒ කියන්නේ මේ වෙලි වෙනවා.
0: වෙලි වෙනවනේ. හා. පෞගේ දවසේ මේ හැමුණා.
1: හා
0: හා. ඉතින් අපි සුබ පැතුවා.
1: ඔව්.
0: කොම කරා. ඊට පස්සේ දැන් ඔය මේ යාගේ වයිෆ්.
1: හා.
0: ප්ලෑන් කරලා තිබ්බා මේ ළමයාට හොඳ නමක් දාන්න ඕන කියලා.
1: ඕකේ.
0: හරිද? ඉතින් ගොඩාක් කල් ඉඳලා ඉතින් බලාගෙන හිටියා. ඉතින් ප්ලෑන් කරා මෙහෙම. අපි වෙනස් විදිය නමක් දාමු.
1: හරි. හැමෝම දාන එකට වඩා වෙනස් එකක් දාමු.
0: වෙනස් එකක් දාමු. මොකද ඉතින් කතා කර කොයි වෙලෙත් ඕක තමයි කතාව.
1: හරි. නමක්.
0: අපෙන් අහන මොනවද දාන්නේ නම දාන්නේ කොහොමද එහෙම කික් අහනවා.
1: ඒ
0: අපි දෙන යෝජනා නම් හරියන්නේ නැහැ.
1: සිංහල නමක් හොඳයිද ඉංග්‍රීසි නමක් හොඳයිද?
0: ඕ එහෙම කිව්වම එක එක එයා කියන්නේ මොකක් හරි අයිකන් වෙන නමක් දාන්න ඕන කියලා කියන්නේ.
1: ඕකේ.
0: එහෙමනේ දැන් ගොඩක් වෙලාවට දැන් ඉතින්
1: කිසිම තේරුමක් නැහැ නමක් නේ.
0: ඕ සහ ඊට පස්සේ මේ ඒකෙන් බලාපොරොත්තු වෙනවලු මේ ගිහන් එයත් තාත්තා විදියට අභිමානයක් ඒ ළමයාගේ නම දාලා
1: ඒ
0: හරහා අභිමානයක් තමයි ගන්න ඕන කියලා.
1: ඕකේ.
0: දැස කොහොමාරි ඉතින් වයිෆ් යෝජනා කරාලු. දැන් ওই තියෙනනේ මේ භෞතික විද්‍යාවේ පියා.
1: හරි.
0: ඒ වගේ එහෙම තියෙනවනේ. ඔහොම කල්පනා කරලා ඉරෙලා මේ එයා දාලා මේ
1: මොකද දාලා දීන්නේ?
0: ළමයට දාමුද කියලා හවුල භූගෝල විද්‍යාව කියලා.
1: ඒ මොකද?
0: භූගෝල විද්‍යාව කියලා නම දාමු කියලා. එතකොට ළමයටත් වෙනස් විදිය නමක්.
1: හා භූගෝල විද්‍යාව.
0: භූගෝල විද්‍යාව කියලා නම මනස. හා භූගෝල විද්‍යාවේ පියාණි ගහන.
1: භෞතික විද්‍යාවේ පියා, රසායන විද්‍යාවේ පියා, භූගෝල විද්‍යාවේ පියා.
0: භූගෝල විද්‍යාවේ පියා කියලා නම දාගන්න පුළුවන්
1: නේ. ඕකේ. ඒ නිසා
0: ඒක දැම්මා. මිනිහා මාර දුර දිග හිතලා තියෙනවා.
1: හැබැයි ඒ අභිමානේ ගන්නයි දීපු උත්සාහයට
0: සෑහෙන කාලයක් හට්ට කෑවාරද? ඔය දෙන්න පුදුම කට්ටක් කෑවේ.
1: හා වෙනස් නමක් දාන්න
0: ඕනේ කියලා. වෙනස් නමක් දැම්මා වෙනස් නමක්. ඒකෙන් එයාට ඕනුණා තාත්තටත් ඒක අභිමානේ ගන්න.
1: ඔව්.
0: පියා විදියට. දැම්ම භූගෝල විද්‍යාව කියලා.
1: ඔය දැම්මේ?
0: ඔය දැම්මේ? භූගෝල විද්‍යාව.
1: ඔච්චර තමයි කරන්න පුළුවන්.
0: භූගෝල විද්‍යාව පියා.
1: ළමයා කෙසේ වෙත?
0: හවස 5 විනාඩි 24යි වෙලාව. බුදු අම්මෝ මට ප්‍රෙෂර් වගේ.
1: ගුටි කන්න වෙයි දන්නේ නැනේ.
0: මයිදන සිහියකින් නේ නම් දාලා තියෙන්නේ. කොච්චර කල්පනා කරාද?
1: ඔව්.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැල්ලෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
2: රේඩියෝ සියවසක පොමු රාවලෝකණය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: ராட்டத்தை வாங்க கியன ரேடியோ
1: දෙයියන්ගේ මගේ විහිතයි.
2: අයි මොකෝ බය වෙලා?
3: නෑ නෑ මිස් බය වෙලා නෑ. මිස් ඇයි බැස්සේ?
2: ආ මේ පන්සල යන. අයි මොකෝ අපි පන්සල ගියොත් පන්සල වෙන්නේ නැද්ද?
3: යවෙනවා යවෙනවා. ඒ වුණාට මිස් මිස් දැන් ගෙදර යන්න. ලොකු මහත්තයත් බලාගෙන ඇතිනේ පරක්කු වෙනවනේ.
1: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අනේ මිස් කතා හදන්න එපා මිස්. ඒ ඇත්තටම මගේ නංගි. මම මොකටද බොරු කියන්නේ? මිස් දැන් යන් කියලා කිව්වනේ මිස් වාහනේ නගින්න.
2: නගින්න? මම මොකටද නගින්නේ? තවස වගේ බොඩි ගන්න. අරිනව දොර.
1: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පහයි විනාඩි 45යි
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් වැසී අයහපත් කාලගුණයේ නුවර සහ නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. වසරේ මුල් මාස 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවට තද වැසි සමග ගංවතුර 14ක් ජීවිතක්ෂයට.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්න.

0: වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Cool drive එකට
4: ලක් කරන Even in drive.

0: අවස පහයි විනාඩි 52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සින්දුවක් අහන්න මැසේජ් කරපුවා ඉක්මනට මතක් කරමුද අපි මේ වෙලාවේදී කවුද ඉන්නේ කියලා
1: ගීත්මා ඉන්නවා ප්‍රභාෂි සම්පත් මේ හැමෝම එකතු කරගන්න කියලා අටලුගමින් මැසේජ් එකක් දාලා තිනවා මනේෂා ඉන්නවා ඒ දෙකම පැතුම් කළුතර ඉඳන් තමයි එකතු වෙන්නේ නුවන් ඉන්නවා මහරගමින් දා මැසේජ් එකක් දාලා තිනවා සින්දුකට එකතු කරගන්න කියලා අපේ ෂොප් එකේ හැමෝම ඒ දෙකම නිතුම යවත් එකතු කරගන්නවා මතුගමින් පසන් සඳ කැලුම් මේ නෝවනද වගේම සදිර මේ වෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා
0: හරි වගේම තමයි දැන් කාලගුණයේ තත්ත්වය පිළිබඳවත් අපි විටින් විට ඔබට තොරතුරු කියනවා මේ වෙනකොට ඇතිලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දැන් හෙට දවල් 12න් පස්සේ ටිකක් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා කියලා කාලගුණ ගංශ කියනවා නේද
1: ඔව්
0: ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි මේ බලාපොරොත්තු වෙනවා හැබැයි හෙට මේ තත්ත්වය අඩු වුණාට ආයමත් 6
1: වෙනිදා
0: වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලාත් කාලගුණ ගංශ සඳහන් කරලා තියෙනවා ඉතින් හෙට දිවා කාලයේ සිට මේ වැසි තත්ත්වයේ අඩුවීම බලාපොරොත්තු වෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව තමයි කියන්නේ. නමුත් කැළඹිලි සභාවේ හෙට පහව ගියාට යලි ලබන 6 වෙනිදා වෙනකොට මේ තත්ත්වය වැඩිවීමට සක්‍රීය වීමට බලා ඉඩ තියෙනවා කියලා කියනවා. මොකද මේ පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළි කුණාටුවක් පරිවර්තනය වෙමින් පවතිනවා කියලා කියනවා. මේ තත්ත්වයේ බලපෑමත් එක්ක තමයි 6 වෙනිදායින් පස්සේ යලි දින කිහිපයක් වැසි තත්ත්වයේ වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලා කියන කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශයට විශේෂයෙන් මෙහි අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම සබරගමුව දකුණු මේ කියන පළාත් වලටත් වැසි වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. අපි ඉතින් බලමු බලාපොරොත්තුව තමයි අපේ කොයි තරම් ආපදා ආවත් ජීවිත හානි නොවී මේ තත්ත්වය කළමනාකරණය කරගන්න අපිට හැකියාව ලැබේවා කියන එක අපේ ප්‍රාර්ථනාව. කොහොම වුණත් ඉතින් මේ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව සලස ගන්න, ඔබේ පරිස්සම සලස ගන්න, ඔබ ඔබම කල්පනා කළ යුතුයි මේ තත්ත්වයන් වළක්වා ගන්න නම්.
1: අවදානම් ස්ථානයක ඉන්නවා නම් හැකි ඉක්මනින් එතනින් අයින් වෙලා ආරක්ෂිත වෙන්න ඕනේ. ඉතින් අර යන්න බෑ, ඉන්න බෑ කියලා කියන්නේ නැතුව කොහොම හරි අවදානම් ස්ථානකින් එහාට ගිහිලා ආරක්ෂිත ස්ථානයකට යනවා නම් අපිට මේක තවදුරටත් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.
0: ගංගොතර තත්ත්වය සම්බන්ධයෙන් ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අවදානෙන් ඉන්න, ඒ සම්බන්ධයෙන් එවකිම නායම අනුතුරු ඇඟවීම සම්බන්ධයෙන් අවදානෙන් ඉඳලා මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් පාලනය කරගන්න ඔබට ලබා ආදී හැකි ඔබට කළ හැකි දේ සිදු කරන්න කියන එක අපි විශේෂයෙන් මතක් කරනවා. අවස 5:55 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Even in Raya with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6 විනාඩි 3යි.

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: හවස 6 විනාඩි 12.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි වදකරනුන් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදය කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදය කැඳ ගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානයේ හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ. මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදී සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත්ත ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
6: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහණය කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහණය කරන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
5: ඒ වගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. වගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
6: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් බහඬය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනුවයි රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ආට පුලංකම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පුලිය වෙන්නේ 480ක් විතරයි. ඒ දෙකම ඔයාලට මතක් කරන්න ඕනේ. බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාලට ලබා දීලා තියෙනවා. ආට පුලංකම තියෙනවා දිවිනපුර පල්ලියගුරුගේ රන් අය සේවාව නමින් ශාකා 24ක් තියෙනවා. ළඟම තියෙන ශාකාවට ගියොත් ඔයාලට පුලංකම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: මම්මේ ටීවී එකේ නුඹ එක්කමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණියෝ අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණියෝ හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අනුෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ ෆැමිලි මතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහිගුණයක් දාන්න නැති නාරිකඩ හැත්ත ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
5: හවස 6:22.
6: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාර අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: En Maranikai. Dengu, Daddy Avadhanam Kalapa, Ekasia Hette Pahak, Ratapura, Panas Dikak, Basnahir Palatin, Dengu Mardanita Saha, Palanita Adale, Torturu Labadi Masadaha, Jatika Dengu Mehu Medirieta, Maturuan Bovanastana Pilibada, Denum Dinne. බිඳුවයි 71යි 79යි 66යි 366 ඩෙංගු වර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: හවසහේ විනාඩි 22යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපිට අදට යන්න වෙලාව ලැබිලා තියෙන්නේ අද ගියාට ආදන්නවා අපි හෙටත් හවස 4ට ඉවෙනින් ඩ්‍රයිව් එක හොඳ සින්දු ටිකක් අරගෙන එහෙඩගෙන්න අදට ගිහින් එන්න ආට සුබ දවසක්

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Even in driving, Chamit and Charu. ஒரு

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂේත්ම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී

0: на столе.
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් බැසී. අයහපත් කාලගුණයේ නුවර සහ නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් ගැන ජනපති දෙමළ මුස්ලිම් පක්ෂ නායකින්ට කියයි. වසරේ මුල් මාස 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවටත් අද වැසි සමග ගංවතුර 14ක් ජීවිතක්ෂයට.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86386ක් ලෙස ඉහළ යද්දී ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. වර්ෂාව හමුවේ නැවතත් ඩෙංගු අවධානම ඉහළ යාම හේතුවෙන් මදුරුවන් බෝවීම පාලනය කිරීමට ජනතාව කැපවිය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ.
2: ලංකාවේ මේ වන විට රෝගීන් 86386ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 70%ක් පමණ කාන්තාවන්ගේ මරණ සිද්ධ වෙලා තිනවා සහ 430 පිරිමි පක්ෂයේ මරණ 62ක් වාර්තා වෙලා තිබෙන්නේ. රෝගී සංඛ්‍යාව අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඉදිරියටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා ඉසි කාලය ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාලය තුළදී කරපු ඒ වැඩසටහන් දිනපතාම තමන්ගේ ගෙවල් දොරවල් ඒකම තමන් රාජකාරි කරන ආයතන තමන් යන පොදුස්ථාන විදන්වා දරුවන් යන පාසල් තමන් යන ඒ ආගමික සිද්ධාස්ථාන සහ වෙනත් ඒ පොදුස්ථානවල ඒ පිරිසුදුතාවය රැකගන්න කියලා. මොකද ඉදිරියේදී ඒ වැහි කාලය තුළදී මදුරුවන් බෝවුනොත් තමයි මේ රෝගය සන්න වෙන්නේ.
1: ඇදහිල්ලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිටම ප්‍රදේශ රැසක මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයටයි. එයාගේ මිලිමීටර් 204කට වැඩි බවයි සටහන් ව ඇත්තේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හෙට දහවල් කාලය දක්වා මේ ආකාරයෙන්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළා.
3: අපි බලාපොරොත්තු වෙනවා මෙම වැස්ස අද රාත්‍රියේත් ඒ වගේම හෙට පාන්දර වෙනකොටත් ඔය කියන විශේෂයෙන් ගත්තොත් මහනුවර නුවරඑළිය සබරගම පළාතේ වගේම බස්නාහිර පළාතේ සමහර කොටස් වලට ඇති වේවි කියලා. කෙසේ වෙතත් මෙම මේ කැළමිලි ස්වභාවය හෙට දවල් වෙනකොට තරමක් අපෙන් පහවයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුලිකුණාටුවක් තියෙනවා. ටයිෆූන්යක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි 6 වෙනිදා වගේ වෙනකොට නැවත සක්‍රිය වීමත් සමග නැවතත් 6 වෙනිදායින් පස්සේ දවස් කීපයක් ඔය විශේෂයෙන් ගත්තොත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට වැසි තරමක් ඇති වේවි කියලා.
1: පවතින වැසි සමග නාවලපිටිය සහ පේරාදෙණිය ආශ්‍රිතව මහ ගංවතුරු තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගංගාවේ ඉහළ කොටසේ ජලමට්ටම් ඉහළ යාමයි ඊට හේතුව. ඒ අනුව නාවලපිටියේ පේරාදෙණිය සහ ගිනිගත්තේ නැතුළු ප්‍රදේශ ගණනාවක පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා. මහවැලි ගඟට අමතරව කැලණි කළු ගංගා ආශ්‍රිතවද මහා ගංවතුර අවධානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.සී. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ. ඒ කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය ඉදිරියේදී අවිස්සාවෙල්ලෙන් පහළ ප්‍රදේශයට බලපෑ හැකි බවටද අනතුරු අඟවමින්.
4: ප්‍රධාන ගංගාවල් කීපයක ජලමට්ටම් ක්ෂණිකව වර්ධනය වීමක් අපි දැක්කා. ප්‍රධාන වශයෙන්ම මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණිය පේටේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන මේ වන විට මහ ගංවතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා විශේෂයෙන්ම නාවලපිටියත් පේරාදෙණියත් අතර වේටි ගංගා කලාපය සැලකිය යුතු ගම්වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණිය නෝබුඩ් සහ කිතුල්ගල සහ ඒ අවට ප්‍රදේශත් ඒ වගේම දැරණියගල ඇතුළු ප්‍රදේශවලටත් ඊයේ දිනේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒත් සමග කැලණි ගඟෙත් ඉහළ ද්‍රෝණියේ ගම්වතුර තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. වගේම පහළ ද්‍රෝණියේ සුළු ගම්වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානම මේ වන විට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. අවිස්සාවෙල්ලෙන් මහල ප්‍රදේශ මේ දක්වා පවතින්නේ සාමාන්‍යයෙන් සුළු ගම් වතුර තත්ත්වයක් ඔය ඊට ආසන්න මට්ටමක්. ඒ වගේම ඉහළ ප්‍රදේශ මේ වෙනුවට මහ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. සහ මේ වෙනුවටත් ඇතැම් ස්ථානවල වර්ෂාපතනය ලැබෙමින් තියෙනවා. ඒ වගේම කළුගඟ ගත්තොත් රත්නපුර සහයි අවට ඉහළ ප්‍රදේශ වලට සැලකුතු වර්ෂාපතනයක් කියලා ලැබීම සමග රත්නපුර ප්‍රදේශයේ මේ වෙනුවට සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පහළ ප්‍රදේශ වල ජල මට්ටම් සැලකුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතිනවා. මේ නිසා නිල්වලගඟ, ගින්ගඟ, කළුගඟ, ඇලණිගඟ, අත්තනගලුවය සහ මහවය සහ මහවැලිගඟ ආසන්නයේ ඉන්න ජනතාව මේ දිනවල ඉතාම අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද බොහෝ දිනවල රාත්‍රී කාලයේ තමයි වර්ෂාපතනය ලැබෙන්නේ. මේ දින කීපයක සිට මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වීම කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම.
1: දෙත්ව ආපදා තත්ත්වයේදී නායම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති සිළු නිවාසවල ජනතාව මේ මොහොතේ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජේෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතාය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
5: අපි ගත්තොත් මනෝ දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගංගහිල කෝරළේ සහ පස්බය කෝරළේ ප්‍රාදේශීය කොට්ටාස තුනටත්, ඊට අමතරව කෑගල දිස්ත්‍රික්කයේ අටියන්තර ප්‍රාදේශීය කොට්ටාසයටත්, නෝරෙලි දිස්ත්‍රික්කයේ අඹවුම් කෝරළේ සහ නෝඩෙන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර තුන යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් වෙති. මෙම නිවේදන සමග අනුතුරුදායක ස්ථානවල සිටින ජනතාව තමයි මේ සම්බන්ධ සැලකිලිමත් වෙන්නේ. අපි එහෙම ගත්තොත් එහෙම කණ්ඩි ආශ්‍රිතව ඒවාගේම ගල්පෙරල ස්ථාන, ඒවාගේ අලමාර්ග දෙපස සහ මාර්ග දෙපස කඩ ඉදිකරන ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි. තරව අධිර දෙක යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩපලාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඔවුටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, නෝරෙලි දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නෝරෙලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර දෙක යටතේ අවධානය සිටිනේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඉල්ලන්නේ ජනතාවගේ, මොකද පහුගිය දිත්වා විවසනය සමගම ලැබුණු අධික වර්ෂාපත සමග බොහොම ප්‍රදේශවල නායෑමේ ස්ථාන සක්‍රිය වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා එම ස්ථාන මෙම ලැබෙන අධික වර්ෂාපතන සමග නැවත සක්‍රියමේ හැකි යාවක් තියෙන නිසා එම ස්ථානවල තියෙන ජීවත්වන ජනතාවට හඳුනාගෙන තියෙනවා. අධි අවධාන ප්‍රදේශවල ජනතාව 16,737 පවුල්, එම පවුල් වලට තමන්ගේ සිද්ධ තත්ත්වය ඒගොල්ලන්ට වාර්තා දීලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න මෙම ලැබෙන වර්ෂාපතන සමග එම ස්ථානවල තියෙන ජනතාව ආරක්ෂිත ස්ථානයක් කරා යන එක වඩාත්ම උචිතය.
1: දෙවෙන පුරා ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.
6: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත සහ එකම හානිය පදනම් වූ දත්ත පදනම් කරගෙන ක්ෂණිකව ලබා දීම සඳහා අපගේ පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමවේදයන් භාවිත කළා. අද උදෑසන පටන් ඒ පිළිබඳ දැනුවත් කළ තියෙනවා. එකම බිම් මට්ටමේ ලවුඩ් ස්පීකර් සහ ජනමතුම් කට්ටල ඇතුළු සීලුම දේවල් භාවිත කරමින් ජනතාව දැනුවත් කරා. විශේෂම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු කණ්ඩායම් අපිට අඛණ්ඩ සහයෝගය ලබා දෙනවා. එකම අපගේ බෝට්ටු සහ උපකරණ මේ විදිහට ලං කරලා තියෙනවා. අය අවශ්‍ය පරිදි ඉදිරියේදී අද රාත්‍රියේදී යම් කිසි තත්ත්වයක් ඇති වුවොත් ක්ෂණිකව ඒ උපකරණ ඉම ස්ථාන වෙත ළඟා කරලා ඒ ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරන්න. විශේෂයෙන්ම ලැබෙන පණිවිඩවල ඉවත් වීමේ නිවේදන වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වීම ඉතාමත් වැදගත් වෙනවා. 117 දුරකථන අංකය 24 පුරාම අපගේ සීලම කාර්ය මණ්ඩලය යොදවමින් ක්‍රියාත්මකයි.
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දුරටු විවෘතව පවතිනවා. පොල්පිටිය සහ පොල්ගොල්ල ජලාශවල වාන්දුරටු විවෘතව පවතින බැවින් පහත් පිම්වල සිටින ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවටයි දැනුම් දී තිබෙන්නේ. කොකුලියගඟ ජලාශයේද වාන්දුරටුවක් විවෘත කිරීම හේතුවෙන් කුඩාගඟේ ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරටු තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වයේ තවදුරටත් පැවතුනොත් එම ජලාශයේ සෙසු වාන්දුරටුද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලාවය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළේ සම්බන්ධව අවට පදිංචිකරුවන් දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැලෙන තද වැස් සමග සෙන්ක්ලයා සහ ඩෙවෝන් දියාලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේද බාන් තැමීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝර්ඩන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලෙන තද වර්ෂාව සමග මෙසේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර අධික වර්ෂාව හමුවේ නුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායාම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශවලට පළමු අදියරේ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දෙවන මට්ටමේ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. අයහපත් කාලගුණ හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට නිවාඩු ලබා දී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේද අවධානම් ප්‍රදේශවල පාසල් වසා තැබීමේ බලය විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. අධික වර්ෂාවත් සමග මහවැලිගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා. කිසිවිටත් ගම්බිම් බලා යා නොහැකි සිසුන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂිතව රඳවා තැබීමට පියවර ගත් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
7: පේරාදෙණිය විශ්වවිද්‍යාලය තීරණය කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සීලම අධ්‍යයන කටයුතු අද දහවල් 12 සිට තාවකාලිකව නතර කරන්නට නැවත දැනුම් දෙනතුරු ගඟ ආසන්නයේ පිහිටා තිබෙන ඒ නිවාසිකාගාරයේ සීලම සිසුවියන්ට වෙනත් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරා. ඒ වගේම ආරක්ෂිතව තමන්ගේ නිමෙස් කරා තම ගම්බිම්බල් කරා යන්න පුළුවන් ඒ ශිෂ්‍යාවන්ට ඒ අයට යාමට සැලසුවක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින නිවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ ඇතුලේ නිවාසික පහසුකම් සලසා තිබෙන
1: කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් ඇති බැවින් මාර්ගයේ වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් KPGS නිශාන්ත මහතා දැනුම් දෙන්නේ.
8: කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නා ප්‍රදේශයේ යම් අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ ස්ථානයේ ගල් කඩාවැටීමක් මාර්ගයට ඇති වෙලා තියෙනවා. ඒ සමගම අපි NBRI ආයතනය ඒ ස්ථානට යවලා යම් පරීක්ෂාවක් කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ මාර්ගයට යම් ජලය ගලා ගැනීම පිළිබඳව යම් අවදානම් තත්ත්වයක් තියෙන නිසා අපි ඒ පිළිබඳ පරීක්ෂාවක් කරලා නිශ්චිතව යම් තීරණයක් ගන්න තෙක් මේ වෙන විට වසාවත් එක්ක පවතින මේ කාලය තුළ මේ මාර්ගය වසා තැබීම සඳහා දැන තීරණ කරලා තියෙනවා. ඉතින් තවත් විකල්ප මාර්ගයක් තියෙනවා. නමුත් මේ මාර්ගය ගම්පොළ සිට හෙම්මාතම ගම හරහා යන මාර්ගය. මේ මාර්ගෙත් අතරමැද දරවංගු කියන ස්ථානයේ යම් අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ මාර්ගයත් දැන් වසා තැබිලායි තියෙන්නේ. ඒතත් ඒ තුළ විකල්ප මාර්ග විදිහට ගලගෙදර කුරුණෑගල මාර්ගය භාවිතා කරන සුසුයි.
1: පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ ගම්පොළ ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙවෝන් දියල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීම හේතුවෙන්ද කොටගල කොමර්ෂල් සහ ලොග්හිල් වතුයායේ නිවාසාතලයක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේම පවුල් 581 පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.
9: වර්ෂා තත්ත්වයත් එක්ක පවුල් 581ක් පමණ අවතැන් වෙලා තියෙනවා. අතුරුදන් වෙලා තියෙනවා 6 දෙනෙක්. මේ වන විට අප දිස්ත්‍රික්කයේ සුබසාධක මධ්‍යස්ථාන 7ක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා.
1: රත්නපුර දිස්ත්‍රික්කයේද පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා. රත්නපුර මුදු ඇත්තේ ওই ප්‍රදේශ ජලයෙන් යටවයි පවතින්නේ. දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂයක මුතුආද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා හේදී අවධාරණය කළේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඇති ගැටලු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණුද සාකච්ඡාවේදී අවධානයට ගැනුණා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳවද විශේෂ සාකච්ඡාවකට ලක් වූ අතර මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් තීරීම්කාරක සභාවක් පත් කර ඇති බවත් ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ විවිධ ජනකොටස් වෙන්වෙන් වශයෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ ස්ථාපිත කර ඇති බවද පෙන්වා දෙමින් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවයි.
10: අපි දමල භාෂා කතා කරන ජනතාවගේ දේශපාලන සභාව කියලා එකක් පිටවලා තියෙනවා. ඒක ගැන එතුමාට පැහැදිලි කරලා දුන්නා. ඇයි අපි ඒ වගේ එතු වෙලා කතා කරන්න? පොදුවේ අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක ගැන තමයි අපි එක එකතුව ගිහිල්ලා ඒක ගැන කතා කරන්න කියලා. කරුණු තුනක් අපි පැහැදිලි කරලා දුන්නා ජනතුමාට. එකක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. අපිට එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ඒක දැන් අවුරුදු දෙකක් ඉක්ම වෙලා තාම ඒකට පිළිවෙල පටන් ගත්තේ නැහැ. ඒකට ජනාධිපතිතුමා කිව්වා ඒක පටන් ගන්නවා පොඩ්ඩක් කල් ගිහිල්ලා තමයි. හැබැයි වහාම ඒක පටන් ගන්නවා කියලා ඒ ක්‍රියාදාමය පටන් ගන්නවා කියලා කිව්වා. දෙවනුව අපි කිව්වේ පළාත් සභා මැතිවරණය තාම ඇදගෙන යනවා. දැන් තාම ඒකට එතුමාගේ පිළිතුර තේරුංකාරක සභාවක් තියෙනවා. ඒ වார்த்தාව අනුව අපි කිව්වා ඒ තේරුංකාරක සභාව නම් අපිට විශ්වාසයක් නැහැ. ඒක නිකන් කල් ඇදගෙන යන්නට තමයි ඒක පත් කරලා තියෙන්නේ කියලා. ඒ සභාවලිත් එක්ක අද දිනම සාකච්ඡා කරනවා කිව්වා. මේක ගැන ඒක වහම කොහමද ඒ වார்த்தාව ලබා ගන්න කියන ගැන ඒ කතා කරලා අපිට කියනන් කිව්වා. තුන්වෙනි එක තමයි ඉඩම් ප්‍රශ්න. වෙන්වෙන් තැන්වල තියෙන ඉඩම් ප්‍රශ්න ගැන අපි කතා කරා. ප්‍රතිපත්ති වශයෙන් හමුදා සමා ආයතනවල අරගෙන තියෙන මේ ඉඩම් පෞද්ගලික ඉඩම් නිදහස් කරන්න ඕනේ ස්ථානයේ තමයි Taman ඉන්නවා කිව්වා. ඒ ක්‍රමය පොඩ්ඩක් ලේට් වෙනවා. හැබැයි ඒක කරන්නම ඕනේ. අපි ඒක කරනවා කියලා කිව්වා.
1: වසරේ මුල් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 10ක්ම වගොස් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ශ්‍රී ලංකාවට මෙවැනි අපනයන ආදායමක් ඉපෙීමට හැකියාව ලැබී තිබෙන්නේ. එය අනුව ජනවාරි සිට ජුනි දක්වා සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 3.3ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම කාර්යසාධන වාර්තාවේ සඳහන් වන්නේ. බාණ්ඩ අපනයන ආදායම 6.3කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා වර්ධනය වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය පූජ්‍ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ අදහස් පළ කළා.
11: විලඳ භාණ්ඩ අපනයනාංශයේ කාර්ය සාධනය ඉතාම හොඳ මට්ටමක තියෙනවා. අපි මේ මට්ටම දිගට රැකගෙන ඉදිරියට යන්නට ඕන. මේ මට්ටම කියන්නේ මේ වර්ධන මට්ටම, එහෙම නැත්නම් මේ එක ස්ථාවර මට්ටමක් තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක රටටත් හොඳයි. රටේ ආදායම් වැඩි වෙනවා, රැකියා බිහිවීම වැඩි වෙනවා, රුපියලයාගේ ස්ථාවර මට්ටමක තබා ගැනීම හෝ රුපියලයාගේ වැඩි වෙන්න හේතුවක් වෙනවා. හැබැයි ආනයන වියදම් ඕනෑවට වඩා වැඩි කරගත්තේ නැත්තම් මේ කාර්ය සාධනය අපිට හැම අතින්ම අගය කරන්න පුළුවන්. අපි විවිධ පුද්ගලික වාසිතකා රට අනතුරේපත් නොකර හැමෝම මේ වාසිය ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්නට ඕනෑ.
1: මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂයපතයන්ට අදාළව මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කෙරුණා. එනියෝ ජමාතය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්.
12: අපිට ගොඩක්ම පැමිණිලි එන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අදාළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පැමිණිල්ලක් කරගන්න පුළුවන්. එතකොට නීති විරෝධී ගිනියවි සම්බන්ධ තොරතුරක් තියෙනවා නම් මේට දැනුවත් කරන්න පුළුවන්. අපි දන්නවා ස්වභාවික විපතක් ආවට පස්සේ ඒ විපත දැනුවත් කිරීමට අදාළව කිසියම් කාල රාමුවක් ගත්තොත්, එහෙම වැඩි කාල රාමුවක් ගත්තොත් ඒක ඒ ස්වභාවික ව්‍යසනයෙන් ඇතිවෙච්ච තත්ත්වය තවදුරටත් දරුණු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ස්වභාවික විපත් වලට අදාළ යම් යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒවත් මේ හරහා දැනුවත් කරන්න පුළුවන්. සංවිධානාත්මක රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා සමහර තැන්වල. අන්න ඒ ඊට අදාළ මැදිහත් වීමක් කරගන්න පුළුවන්. මහජනතාවට ඕන නම් මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයවාර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත් කරලා ඒ හරහා යම් විශේෂ අවධානයක් යොමු කරගන්න ඕන නම් ඒ සඳහාත් මෙහි අවස්ථාවක් තියෙනවා.
1: ප්‍රධාන පොලිස් පරීක්ෂක EALN ඉගොඩවත්ත මහතාද අදහස් පළ කළා.
13: මහජනතාවට පුළුවන් මේ අලුත් පද්ධතිය හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කරන්න. උදාහරණයක් විදිහට හඬපටයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පින්තූරයක් වෙන්න පුළුවන්, වීඩියෝ පටයක් වෙන්න පුළුවන් කෙටි. එවැනි දේත් මේ පද්ධතියට තමන්ගේ පැමිණිල්ලට අමතරව අමුණලා ඉදිරිපත් කරන්න පුළුවන් ඇටැච්මන්ට් එකක් විදිහට. මේ සියලුම ලැබෙන පැමිණිලි සහ තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ තමයි අදාළ විමර්ශන අංශවලට යොමු කරනු ලබන්නේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළ නැන්වීම සම්බන්ධයෙන් මල්ලතු මහනායකයන් දැනුවත් කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ හර්ෂ නානායකර යන අමාත්‍යවරුන් කටයුතු කළා. මහනාහිමියන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා සඳහන් කළේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැන්වීම කිසිසේත්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් තීන්දුවක් නොවන බවයි.
14: ඉතින් විදිරව චෝදන එල්ලන සමාජ මාධ්‍යලි මාධ්‍යලි එක් පුද්ගලයෙක් උදෙසා තමයි මේ සීලුම් කටයුතු සිදු කරන්නේ කියලා.
15: ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. මේ කරන හේතුවක් තිබෙනවා. ඔබලා දන්නවා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා උසාවිව. නඩු කල්යෑම නිසා ඔවුන්ට ඇතිවන අධික වියදම්. ඉතින් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් තීරණයක් ගත්තා මේ වියදම් යන එක මේ නඩු කල්යෑම එක කාලය ගත වෙනකන් අඩු කළා නඩු කාර්යක්ෂම කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ යම් පරිණතභාවයක් අත්දැකීම් බහුල වෙන්නත් මේක කාර්යක්ෂම වීමේ එක සාධකයක්. එක්කෙනෙක් ඉලක්ක කරගෙන මේක කරා කියන එක අමූලික බොරු චෝදනාවක්. එහෙම තත්වයක් නැහැ. ඔබලා තේරුම් ගන්නට ඕන අපි ඒ පුරපාඩු අටක් තියෙනවා කියන්නේ අට පුරවන්න කොහෙන්ද උඩට ගන්න වෙන්නේ? හයි කෝට් එකෙන්. ඒතර හයි කෝට් උසාවිය අටක් වහන්න වෙනවා නේද? ඉතින් අපි මොකද්ද මේ කරන්නේ? අලුතෙන් මිනිස්කාරවරු 32ක් බඳවාගෙන තිබෙනවා. ඔවුන් කෝඩු කල්ලි වරුණ හැම පස්සේ මහේස්ත්‍රාත් අධිකරණ වලින් ඔවුන් උඩට එනකොට ඔවුන් දිසා අධිකරණ හයි කෝට් වලට එනවා. ඉතින් ඒක නිසා ඒ මහාධිකරණත් කඩාකප්පල් නොවන විදිහට තමයි මේ පුරප්පාඩු පිරුමේ ටිකින් ටික කරන්නේ. කොයි අග්‍ර මිනිස්කාරයා හිටියත්, කොයි නඩුකාරයා හිටියත් නීතිය විධානයේ ආධිපත්‍ය කියලා කියන්නේ තියෙන සාක්කිය අනුව නීතිය අනුව නඩු තීන්දුව දෙන එක. ඔය පූජිත් මහත්තයාගේ හේමසිරි මහත්තයාගේ නඩුව ගැනම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මොකද ඒක අධිකරණ කටයුත්තක් නිසා. ඒක නිසා කොයි අග්‍ර මිනිස්කාරතුමා හිටියත්, කොයි නඩුකාරතුමා හිටියත් ඒ නීතිය අනුව නඩු අහලා දඩුවම් කරනවා හැරෙනකොට වෙන දෙයක් නැහැ. ඒ වගේම තමයි නඩු අහලා වැරදි නැත්නම් ඒගොල්ලෝ නිදහස් වෙවි. ඒක වෙනම දෙයක්. අපි ඒකට මැදිහත් වෙන්නේ නැහැනේ. මොකද අධිකරණේ ස්වාධීනත්වය අපි රකින්නට ඕන.
1: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද අදහස් පළ කළා.
16: මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනස් සංශෝධනය සිදුවන්නේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමා වැඩි කිරීම සඳහා පමණක් නොවේ. මේ ඇත්තටම ජනතාවට පීඩාවක් වෙලා තිබෙන නඩු ගොඩගැහිම් අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන්නත්, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වඩා විශ්වාසයක් ඇති කරන්නත් ගේන යෝජනා කීපයක් සහ ක්‍රියාමාර්ග කීපයක්. මෙය ජනතා සුභසිද්ධිය සඳහා ගෙනෙන යෝජනාවක්, ජනතා වෙනුවෙන් ගෙනෙන යෝජනාවක්. පහුගිය 2021-22-23 වගේ කාලවලදී පැවති ආර්ථික අර්බුදයේ නිසා විශාල ප්‍රමාණයක් වෘත්තිකය රටහත අරගෙන ගිහිල්ලා තිබෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ අර්බුදය පෙන්නගුණාම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉඳන් 63 දක්වා වැඩි කළා. ඒ වගේම අපේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිලා තිබෙන අවුරුදු 76-78 දක්වා. ඒත් මේ සියලු දේවල් සලකා බැලුවහම වෘත්තීය වේදීන් අපේ මේ යාන්ත්‍රණය තුළ තබා ගන්නත්, මේ අයගෙන් තවත් කාලයක් සේවාව ලබා ගැනීමත් කියන අරමුණු කීපයක් ඉලක්ක කරගෙන තමයි මේ විවිධ වෘත්තිකයන් මේ ඉල්ලීම කරලා තිබෙන්නේ. ඒවත් ඉදිරියේදී සලකා බලනවා.
1: වෘත්තීය අනාගතය රැඳී තිබෙන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ශ්‍රී ලංකා මිනින්දුරු ආයතනයේ ශත සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතුනේ සීමාවන්ගෙන් ඔබට, සිතිජයෙන් ඔබට ලෝකේ අනාගතය සිතියම් ගත කිරීම යන තේමාවෙන්. ජීවිත කාලයටම තිබෙන සේවා සම්මානය, ජාතික දායකත්ව සහ ව්‍යවසායකත්ව සම්මානය සහ දැන් සමගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය පිරිනැමීමද එහිදී සිදු වුණා. උත්සව සභාව ඇමතුව අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ආර්ථික පුනරුදයක් සහ තිරසර සංවර්ධනයක් කරා යන ගමනට සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි.
17: depends on a new generation of surveyors.
18: මිනින්දෝරු වෘත්තිය කියන්නේ රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානම වෘත්තියක්. ඔවුන්ගේ බොහෝ කාර්යයන් ජනතාවට ඍජුවම නොපෙනුනත් තිරසර සංවර්ධනයට කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම වැදගත්. දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රධානම යටිතල පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝරු ශාස්ත්‍රීය අවශ්‍යතාව පැහැදිලි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම් සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සඳහා දායකත්වය ලබා දෙමින් රජ ඉඩම් හිමිකම් වැඩසටහන සඳහා සහාය වීමත් මිනින්දොර ශාස්ත්‍රයේ නිරතුවන්ගේ වැදගත් කාර්යයක්. වෘත්තීය අනාගතයේ රැඳී තියෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නෙවෙයි, නැවත හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ කැපවීම යන කරුණු වැදගත් බවටයි මම විශ්වාස කරන්නේ.
1: දකුණු ඉන්දියාවේ හටගෙන ඇති අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදු මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වැඩි බලපෑමක් එල්ලව ඇත්තේ තෙලංගනා සාන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තවලටයි. ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් නිවාස, වගාබිම් සහ මාර්ග ජලයෙන් යටව තිබෙනවා. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව බේරා ගැනීම සඳහා ඉන්දිය ජාතික ආපදා ප්‍රතිචාරක බලකාය යුදහමුදාව සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විසිතුන්වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අවසන් වුණා. ඒ පදක්කම් සටහනේ පළමු ස්ථානයට ඔස්ට්‍රේලියාව රැගෙනෙමින්. එය අනුව දින 10ක් පුරා පැවති තරගාවලියේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව ටීමේ රන් පදක්කම් සංඛ්‍යාව 70ක්. ඊට අමතරව රිදී පදක්කම් 45ක් සහ ලෝගඩ පදක්කම් 56ක් සමගින් සමස්ත පදක්කම් 171ක් දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. පදක්කම් සටහනේ දෙවනි ස්ථානයට පත් වූ එංගලන්තයේ රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනා ගත්තා. කැනඩාව තුන්වන ස්ථානයට පත් වූ රන් පදක්කම් 13ක් ඇතුළු සමස්ත පදක්කම් 19ක් හිමි කර ගනිමින් ඉන්දියාව හතරවන ස්ථානයට පත්ව තිබෙනවා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් බැසී අයහපත් කාලගුණයේ නුවරසා නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් ගැන ජනපති දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන්ත කියයි. වසරේ මුල් මාසයේදී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවටත් හද වැසි සමග ගංවතුර 14ක් ජීවිතක්ෂයට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නමවට පත්වෙනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
19: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
20: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවසායි විනාඩි 58යි
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
1: සිවිනක තනි වෙලා
4: මේ කවුද
5: මම අම්මේ සෙන්රත් පුතා
4: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන
5: නෑ අම්මේ එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වහගෙන ආවා එහෙම හොඳයි නේ අම්මේ
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
4: පුතා වාඩිලා ඉන්නකෝ මං තේකක් හදාගෙන ඉන්නම්
5: බලන්නකෝ අම්මේ හැමදාම ඔහමනේ මෙයා වෙනස් වෙන එකක් නැද්ද
4: වෙනස් වෙයි පුතේ මාත් ඉස්සර ඔහම තමයි මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා
5: ඇත්තට
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 6679 579
3: අයිබන් සුබ සන්ධ්‍යාවක් ලක්කන හංගන වෙලාව මත කරන්න නම් වෙලාව රාත්‍රී 7යි
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක

සුබ සන්ධ්‍යාවක්. නමස්තේ ආදරය දැනෙන තවත් දවසක්. අගස්තු මාසයේ අපි මුණගැහෙන පළමු දවස. අද කොහොමද ඔබට? ටිකෙන් ටික කාලේ ගත වෙලා යනවා. සමහර වෙලාවට හිතනවා මේ තරම් ඉක්මනට කොහොමද මේ කාලේ ගත වෙලා යන්නේ කියලා. ඉතින් හිත හිතා ඉන්න වැඩ. අතරමඟ තාමත් එහෙම ඇති සමහර වෙලාවට. බලාපොරොත්තුෙන් ඉන දේවල් ඒ විදිහටම කරගන්න බැරි වුණු තැන් ඇති. එහෙම තමයි ඉතින්. ගොඩක් දේවල් තියෙනවා. අපි හිතන විදිහටම හැම වෙලාවකදීම කරගන්න බැරි වෙනවා කියලා දැනෙන. ඒ වගේ තැන්වලදී අපිට සමහරවිට අපි ගැනම පොඩි කේන්තියක් එනවා. අපි ගැනම පුංචි තරහක් එනවා. නේද? අපි ගැනම ආවේගයක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට විතරක් නෙවෙයි එහෙම වෙන්නේ. හැම කෙනෙකුටම එහෙම වෙනවා. මොකද අපි කියලා කියන්නේ තනිවම මං විතරක් නෙවෙයිනේ නේද? අපිත් එක්ක බඳුණු පවුලක් තියෙනවා. අපිට රැකියාවක්, එහෙම නැත්නම් පාසල් වැඩ කටයුතු, එහෙම නැත්නම් විවිධ ආකාර වුණු සම්බන්ධතා ජාලයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක අපිට තියෙන වගකීම්, යුතුකම් මේ ඔක්කොමත් එක්ක සමහර ලාවට අපිට තියෙන අපේ වැඩ කටයුතු ටිකක් එහෙම එහෙ වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබකින් හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන් දෙයක් නිසා ඉතින් කරන්න තියෙන්නේ හිත හදාගෙන කොහොම හරි ඊළඟ මොහොතට මූණ දෙන එක තමයි. ඉතින් අපි අද තාම ඔන්න කැමැතිම බොලිවුඩයේ රවුමක් යන්න රණවේ වෙනකල් ඔබ කැමැතිම පෑය දෙක බවට සඳදිය දහර තුළ මේ පෑය දෙක පත්තලා තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා. ඉතින් හිතට දැනන දේවල් ගැන කියලා එවන්න අමතක කරන්න එපා. 0703 93 54 7 WhatsApp message එකක් එවන්නත් පුළුවන්. සඳද සඳදිය දහර කියලා එව නැත්නම් හිතට දැනන දේවල් ලියලා එවන්නත් පුළුවන්කම තියෙනවා. සඳද සඳදිය දහර ලක්කැඳ වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට. අද මුලින්ම යන්නේ

2005 දී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ප්‍රේම කතාවක්. ප්‍රියදර්ශන් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේක ප්‍රියදර්ශන්ගේ 1986 වසරේදී තිරගත වුණු තාලවට්ටම් කියන මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. ඉතින් චිත්‍රපටය ගැන කතා කරනකොට සල්මාන් ඛාන්, කරීනා කපූර්, ජැකී ශ්‍රොෆ්, රෙමි සෙන් ඕම් පුරි මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණා. මේ චිත්‍රපටයට පාදක වුණු කතාව ගැන කතා කරනකොට මානසික රෝහලක්, ඒ වගේම වෛද්‍යවරයක්, එතකොට ප්‍රතිකාර ලබා ගන්න රෝගියෙක්, ඒ වෛද්‍යවරියට සමීප වීම, මේ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් සමහරට ඔබ බලලත් ඇති මේ කතාව. කතාවේ මේ සංගීතය ගැන කතා කරද්දී ගොඩක් දේවල් තියෙනවා. හිමේෂ් රේෂාමියා තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ සිනම ගීතවල. එස්.පී. වෙංකටේෂ් තමයි පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කළේ. අද සඳදිය දහර තුළ අහන තොරගත මුල්ම ගීතය ක්‍යෝකි ඉත්නා ප්‍යාර තුම්කෝ ගීතය. උදිත් නාරායණ කල්කයාග්නික් තමයි ගායනා කරන්නේ. ක්‍යෝකි චිත්‍රපටයේ සිනම ගීත ලූවිස් සමීර්, හිමේෂ් රේෂාමියාගේ සංගීතය. ක්‍යෝකි ඉත්නා ප්‍යාර කන්තේ හම මගේ ආදරණීය ආදිනී, මම ඔබට කොයි තරම් ආදරය කරනවාද කියලා කියනවනම් මම මගේ මුළු ජීවිතේම ඔබට බාර දෙන්නට කැමතියි. මගේ හදවත ගැන

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර ආදරණීයගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසයේ තහවුරු කරමින් 2025 වසරදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්වූ ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවින පුරා විහිදී තිබෙන NLV අලවිජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තැබූ නවීන තාක්ෂණින් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000 - 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 - 679 - 579 දුරකථන අංකයට.

يتحرى මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරණීය හැකිනියක අපි අනෝදශුකේ තිරගත වූ චිත්‍රපටයක ගීතයක් අහන්නේ ඊළඟට මේ ගීතය ඇහෙtti ඔබට මේ ගීතයේ තනුවට නිර්මාණය වුණු සිංහල ගීතයක් මතකයට නැගෙවි දිස්නේ ගලනා නිල් නැතු දෙලනා සප්ත මලමාකේ කියන ගීතය මේ ගීතය තනුවටම නිර්මාණය වුණේ චිත්‍රපටය තමයි අමානාත් 94 දී තිරගත වුණේ රජන් සිප්පී අධ්‍යක්ෂණය කළේ මේක ඇක්ෂන් ෆිල්ම් එකක් 1989 අවුරුද්දේදී බෙන්ගාලි චිත්‍රපටයකුත් මේ නමින්ම තිරගත වුණා එතෙන් අපි ගත්තොත් අමානාත් චිත්‍රපටය ගැන 1994 දී තිරගත වුණු අක්ෂය කුමාර් සංජය දත් හිරා රාජ්කෝපාල් කංචන් තමයි මේ චිත්‍රපටයට රංගනින් එකතු වුණේ බපිලාහිර තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ තුච්සේ මිල්නා මිල්කර් චල්නා අච්චා ලගතා හේ කොමසානු එක අකයාග්නික් ගීතය ගායනා කරන්නේ අමානාත් චිත්‍රපටයේදී

Dear Tahara. මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සඳතිය දහර ආදරණහ කියන ඉන්නේ සාජන් චිත්‍රපටය. සාජන් චිත්‍රපටයේ ගීත අපි සමනෙන් ගොඩක් අහනවා. 90 දශකයේ යන කතා කරනකොට සාජන් චිත්‍රපටයේ ගැන ඉහළම කියවෙනවානේ. ලෝරන්ස් ඩිසූසා අධ්‍යක්ෂණය කළ සාජන් චිත්‍රපටය අප්නා අමර් අපන් කියන බෙංගාලි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. එතකොට සංජයතත් මාධුරි දීක්ෂිත් එක්ක සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටයේ නදීම් ශ්‍රවන් දෙදෙනාගේ සංගීතය, සමීර් තමයි ඔක්කොම ගීත ලියුවේ. චිත්‍රපටයට ඇතුළත්තුණු ගීතත් එක්ක තාමත් ඉතින් කොහේ හරි කොතනක හරි කතාබහට ලක් වෙනවා ඕනෑම දවසක ඕනෑම පැයක් ගත්තොතින්. ඉතින් පහුගිය කාලේදී දැන් ඉන්දියාවේ පැවැත්වෙන විවිධ රූපවාහිනි වැඩසටහන් වලට ඉන්දිය තරු සහභාගී වෙනවනේ මාධුරි දීක්ෂිත්. මේ අපි අද දැන් ඊළඟට අහන තොරගත ගීතය ගැන අදහස් දක්වලා තිබුණා. තුෂායර් හේ කියන ගීතය අල්කයාග්නික් ගායනා කරන මේ ගීතයට ඇය ඉදිරිපත් කරන නර්තනය එක රයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒක මාධුරිගේ අයිකොනික් ඩෑන්ස් එකක් විදිහට තමයි තාමත් සැලකෙන්නේ. ඉතින් ඇගේ දිගු ඇඟිලි වලින් ඇ කරන මේ නර්තනය ගැන පහුගිය කාලෙක රූපණි වැඩසටහනකට එකතුල මෙන්න මේ විදිහට අදහස් දක්වලා තිබ්බා. මොකද මේ ඒ වෙලාවේදී කොරියෝග්‍රාෆර් මෙහෙම ඇඟිලි සොලමමින් මේ නර්තනය කරන්න කියද්දි මේම නර්තනයක්ද මේක ප්‍රේක්ෂකයෝ වැළඳගනීද කියන අදහස ඇට ඇති වුණා කියලා. හැබැයි ඉතින් කොරියෝග්‍රාෆර් කියපු නිසා ඒක කළ බව. නමුත් ප්‍රේක්ෂකයින් ඉතාම ආදරෙන් මේ නර්තනය වැළඳගත්ත බව තමයි ඈ මේ ගීතේ සිහිපත් කළේ. ශායරගේ මෙතෙරි ශායරිය අපි අහමු. සාජන් චිත්‍රපටයේ මේ ගීතය කයාගෙන ගහදින් ඔබ කවියෙක්, මමයි ඔබගේ කවිය, ඔබයි පෙම්වතා, මමයි ඔබගේ පෙම්වතිය, මට ඔබව හමුවීමට ඕනෑ. ඔව්, මට ඔබව හමුවීමට ඕනෑ.

0: ලක්ෂණ සඳදිය දහරහන් ඉන්න වෙලාවම දක් කරන්නම් වෙලාව රාත්‍රී 7යි විනාඩි 33යි.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනේ කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කොළඹින් කතා කරන රේඩියෝ සලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
4: රේඩියෝ සියවසක ලෝකමය
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
4: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
6: Mama thamai kella misha.
7: Habai dan mam mehema adagena gihilla pahan battu karana. Oyai ammai ahaga balagena nane ganan ganne. Edda indan sati deka oyala hemoma mata puduma manasika wadayak thiyena.
8: පරම්පරාව ගෑන් ළමයි ගැන ටිකක් හොයලා බලන්න
5: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

සන්තතිය දහර වෙනවෙන්න අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය. NLP. සන්ත දිය තහරා.

Lakhanda Radio ITN Sabah Sri Lanka Handa

මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සඳතිය දහර ආදරණීයගලින් අපි දෙවෙනි පැටාවේ තාල් චිත්‍රපටයේ ගීතයක් තමයි අපි අහන්නේ. ඒ ළඟට 1999 වසරේදී දිරගතවන තාල් සංගීතමය ප්‍රේම කතාවක් සුභාෂ්කයි අධ්‍යක්ෂණය කළේ. අනිල් කපූර්, ඓශ්වර්ය රාය්, අක්ෂය ඛන්නා තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටේ. ඉතාමත් සුන්දර ගීත ඇතුළත් වන අය රහමන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිසාර්ථක විදිහට මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා. 45 වෙනි ෆිල්ම්ෆෙයර් සම්මාන උළෙලේදී නිර්දේශ 12කින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිලිය ඇතුළුව සම්මාන 6ක් දිනා ගන්නටත් ඉඩකඩ ලබා ගන්නවා. අපි දැන් අහන්න යන ඉෂ්කුබිනා ගීතය වෙනුවෙන් අනන් පක්ෂි හොඳම ගී පද රචකයා විදිහටත්, එය රහමාන් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා විදිහටත් සම්මාන දිනා ගන්නවා. इश्क बिना क्या मरना यारा, इश्क बिना क्या जीना, आदरें तरव मुकक्त जीवत्तीम क्यान्ने, आदरें तरव मुकक्त

හකුරු වලටත් වඩා වැඩියෙන් ආදරේ මිහිරි. සියමලා වලටත් වැඩිය ආදරේ හරි ඇඹුල් රහයි. ආදරේ කියලා කියන්නේ ශක්තිමත් පොරොන්දුවක්. ආදරේ කියලා කියන්නේ හරිම දුර්වල නූලක්. ආදරෙන් තොරව මොකක්ද මියදෙනවා කියන්නේ? ආදරෙන් තොරව මොකක්ද ජීවත් වෙනවා කියලා කියන්නේ? ඉෂ්කු බිනා ක්‍යා මරණා යාරා.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: ලකන හගෙන සඳදිය දහර සමගින්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහත් ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 7 679

ආරාධනා චිරපදයේ සියලුම ගීත ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. අද අපි අහනවා කිෂෝර් කුමාර් ආරාධනා චිරපදයට ගායනා කළ මේ ගීතය, මෙරේ සප්නා කී රානි කබ ආයේ ගීතෝ. මගේ සිහිනවල රැජින ඔබ කවදාද එන්නේ?

0: സൗന്ദര്യാത്മക വ്യമന
1: സന്ധ്യത്തിയതാരാനുദശക്കേദി തിരഗതവനു ചിത്രപടാത്രി ബാസിഗർ ചിത്രപടികന സൈക്കോളജിക്കൽ ത്രില്ലർ ചിത്രപടയക്കുതിരതമയ ബസ്മസ്ഥാന അധ്യക്ഷനേക്കല ബാസിഗർ ചിത്രപടിയ സലകേന്നി ഷർഖാൻ കാജൽ ഇവകേമ ശില്പ ഷെട്ടി മിചിത്രപടിയുടെ രംഗനേക്കന തന്മേ ചിത്രപടിയ ഷാറുഖി രംഗനേകന കഥാകരണക്കൊട്ട് അനുമലിക്കിയ സംഗീതയുടെ മിന്ന മേ ഗീതയ അതിരത് ബഹുമ ജനപ്രിയ ഗീതയാക് ये काली काली आके गीतय अभी अहन्ने इलंगेट सांदिय दहरतुलिन देव कॉली तमाई गीत ल्यूवे कुमार सानुएक अनु मलिक गीतय गायना करन वासिक चुटोपाटे अब्बस मस्तान मुलिन्म तोरे गत्ते विकी एवातां अजे केन चरितेट शाहरुख खान नेवे මුලින්ම තරු දරුවෙකුට තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. ඒ තරු දරුවා තමයි අනිල් කපූර්. හැබැයි අනිල් කපූර් මේ චරිතය ප්‍රතික්ෂේප කරනවා. එක්තරා සමග සාකච්ඡාවකදී තමයි මේ අතීත මතකයන් පිළිබඳව ස්මරණය කරමින් මේ කතාව කියන්නේ. මුලින්ම අනිල් කපූර් ළඟට තමයි ඔවුන් දෙදෙනා යන්නේ බයිසිකල් තිර පිටපත අරගෙන. ඒ කාලේ වෙනකොට අනිල් කපූර් රූප් කි රාණි චොරෝ කි රාජා කියන චිත්‍රපටයේ තමයි රුගත කිරීම වල යෙදිලා ඉඳලා තියෙන්නේ. ඉතින් එනිසා මේක කරන්න බෑ කියලා ඉතාමත්ම විනීතව මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ යනවා සල්මාන් ඛාන් ළඟට. සල්මානුත් කියනවා මේ චරිතය නිසා තමන්ට මේක විලන් චරිතයක් විදිහට ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් එනිසා ඒකෙන් තමන්ගේ තරගුණයට හානියක් වෙයි කියලා ඔහු දෙක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි ෂාරුඛ් ඛාන් ළඟට මේ චිත්‍රපටය යන්නේ. දැන් සල්මාන් ප්‍රතික්ෂේප කළාට පස්සේ තමයි ෂාරුඛ් ළඟට මේ වාසික චිත්‍රපටයේ ප්‍රධාන චරිතය යන්නේ. දැන් ඒ හිමිවීමත් එක්ක ෂාරුඛ්ගේ රංගන ජීවිතයේ ඉහළ තැනක තමන්ගේ නම සඳහන් කරගන්න මේ චරිතයත් ඉවහල් වුණා කියලා තමයි විචාරකයන් හඳුන්වන්නේ. ඉතින් ඒ කාලේ කාලේ

0: Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladan.
2: Oyata Visha Madravya Bhavitain Ivatvenna Onada. ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: പ്രേമയെ സൗന്ദര്യാത്മക വ്യമന
1: സന്തതിയതഹര മൻ ചിത്രപരേന പി ഗീതയ අහන්නේ 1999 දී තිරගත වුණු ඉන්ද්‍රකුමාර අධ්‍යක්ෂණය කළ මන් කියන්නේ ඇමරිකානික මිනිස් කෝරණ ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයක්. මෙදෙනාට අමතරව අනිල් කපූර්, ශමිලා ටැගෝර්, නීරජ් වොරා, රනි මුඛර්ජී මේ චිත්‍රපටයට රංගනය එකතු වුණා. ආමීර් සහ මනිෂා දෙන්නාගේ අනුපහේදී තිරගත වුණු අති සාර්ථක රංගනයක් අතුරතු නොකිලිහම් අකිරතුම් චිත්‍රපටයෙන් පස්සේ സഞ്ജീവ് ദാർശൻ തമൈ മേ ചിത്രപടേ സംഗീത അധ്യക്ഷണയ കലേ ഉദിത് നാരായണ

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: சந்ததிய தஹர மானவிய பிரேமைய சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர ඔබ ආදරෙනාගෙන ඉන්නේ අපි 1994 වසරේදී තිරගත වුණු රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක සිංහලක් තමයි අහන්නේ. ඊළඟට නරේෂ් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ ඊයේ දිනකී චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන කියනවා නම් අක්ෂය් කුමාර් ඒ වගේම සෛෆ් අලි ඛාන් චිත්‍රපටයේ රංගපෑවා කාජල් එක්ක. එතකොට අක්ෂය් සහ සෛෆ් මේ දෙන්නම එකම කෙනෙකුට ආදරය කරනවා. ඒ කියන්නේ සප්නට, ඒ තමන්ගේ පවුලේ රියදුරාගේ දියණියට. එතනම මේක කොමඩි ෆිල්ම් එකක්. එතකොට චිත්‍රපටයේ ගීත ගැන කතා කරනකොට දිලීප් සෙන්, සමීර් සෙන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිශය ජනප්‍රිය ගීත ඇල්බමක් බවට පත්ව නාම ගීත ඇල්බමය ගීත ලිව්වේ සමීර්. ඔලේ ගීත අතරත් වලින් මේ චිත්‍රපටයට අභිජිත් භට්ටාචාර්ය ගායනා කරන, ඊට අමතරව ලතා මංගেশකර්, කුමාර් සානු, පංකජ් උදා, සුදිත් නාරායන් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා. අතිශයින් ජනප්‍රියට පත්වුණු උදිත් නාරායන්, ලතා මංගেশකර් එක්ක අභිජිත් ගායනා කරන ලගී ලගී හේ දිල් කී ලගී ගීතයි සඳදිය ධාරණ කරන්න.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 769 579

0: ළඟින්
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳ දිය දහර From the channel that shaped generations. From the stories you grew up with.

0: movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: Kolambin kathan radio salon me Kolambu gwan vidili pacharayai
2: Lanka gwan vidili pacharayai
1: me Sri Lanka gwan vidili sanskavai
0: radio siyavasaka punaravalokanaya
3: acharya dhammika disanayakage a century of radio broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ඔබ කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට
4: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න

0: බලාපොරොත්තුවේ 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: බලාපොරොත්තු 10 ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වන්නේ. ගන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත ලොතරැයි පත් අතට අපි සූදානම් අද දවසේදී දිනුම් අදින් ලද මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනටි දහම හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා. අපි යනවා ලොතරැයි දිනුම් වාරයට.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. ටැගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
3: 200ක්ම ඔබ යති.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම ඇති.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති. අංක තුනට
2: 50000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: වාසනාවේ විශිෂ්ටයින් සොයා යන්නම වෙන්වුණු ලොතරැයිපත් 8ක් සමගින් NLB ජාතික ජයවරණේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ වාසනාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් වෙන්වුණු ඔබේ වාසනාවේ විශ්වාසය යළි යළි තහවුරු කරමින් 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශුභතා සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවේ ප්‍රමුඛයා වන ජාතික ලොතරැයි මණ්ඩලෙම අපිට හැකියාව ලැබුණා. ඒ පරිබෝධික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය දිවයින පුරා විසිරී සිටින සමස්ත අලවිජාලයේ ශක්තියක් නිසා බව අපි ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. වාසනාවේ විශිෂ්ටත්වයට අපි සතුව ඕනෑ තරම් සාක්ෂිත් තිබෙනවා. පසුගිය දින ජාතික ලොතරැයි මණ්ඩලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රථම ත්‍යාග ලාභීන් සඳහා රුපියල් 6,35,00,000 මුදලක් බෙදා දීමට NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක් පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන මූලිලධාරි TD රස ප්‍රබෝධනි මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආදායම් මූල්‍ය ප්‍රබෝධනි මඩලුස්ස මහත්මිය, සහකාර සාමාන්‍ය අධිකාරී අලලි කමි කසුන් කුරුදු කුමර මහතා සහ අභ්‍යන්තර විගණක වැඩබල්ල ආනන්දිකා ජිනදාස මහත්මිය විසින් සිදු කළ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් අද වාසනාවේ අඩ හෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හර අමරසේකර මහත්මිය, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වනවා වැලිගිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී MAPH පෙරේරා මහත්මිය. එහෙමනම් ජයග්‍රහී ගමනකට සූදානම් වෙන්න NLB ජය සමගින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 536 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන සූදානම් වෙන්නේ. එහෙමනම් NLB ජය ලොතරැයිපත් ගන්න අතට අපි යමු දිනුම් මැදින් වෙත. ජය කෙනෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අපට හතරක් තමයි තොරද. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කේ ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 8, 3 සහ 7. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකවන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 279 දෙනෙක් අපි බිහි කළ තිනු. පළමු අද වාසනාව සුපි. අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා LP චන්ද්‍රපාල පන්නල සහ නිල්මිණි ජයතිලක බියගම අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තින් 76,883 දෙනෙක් අතරේ රුපියල් 7,89,560 මුදලක් NLB ජය වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1577 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. බලමු අද ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතය. අද ජයග්‍රහී ලග්න සංකේතය මීන. මේ දැරමගේ තෝරාගැන ඔබේ වාසනාවන්ත අංක 4. ඒ අතරින් වාසනාව ගෙනෙන පළමු අංකය අංක 59. පළමු ජයග්‍රහී දෙවන අංකය. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 55. දැන් අපි තෝරාගන්න ඔබේ තුන්වන වාසනාවන්ත අංකය. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 60. දැන් අපි තෝරාගන්නේ අවසන් ජයග්‍රහී අංකය. අද ඔබේ හඳහට ගැලපෙන සිවන ජයග්‍රහී අංකය අංක 47. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් 10 ලක්ෂපතියන් 145 දෙනෙක් අපි බිහි කරන ස්තුතියි. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරන්නේ හබරණ NLB අලෙවි නියෝජිත තුෂාරා හෙම්මාලි මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තීන් 134,681 දෙනෙක් අතරේ ගලනු 268,660 කමුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,46,64,780ක්. ජය නියත ගොවිසිත 4,510 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. රුපියල් 7,57,00,000 වාගිය සුපිරි තෑගක් අපි අද ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තිබෙනවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ගොවිසිත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. දැන් අපි සූදානම් දෙවන අංකය අංක 42. දැන් අපි තෝරා ගන්නවා තුන්වන ජයග්‍රහී අංකය. ඒ ජයග්‍රහී තුන්වන අංකය අංක 33. බලමු ගොවිසිතෙන් ඔබට වාසනාව ගෙනෙන අවසන් වාසනාවන්ත අංකය. අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම, SHN උදේනි රාජගිරිය, JKSL පෙරේරා කටුනායක, ශ්‍යාමලී නිරංජල වැබඩ සහ කේ මංජුල බදුල, ඒ වගේම තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 121,865 දෙනෙක් අතරේ රුපියල් 1,08,19,801 මුදලක් අපි අද ගොවිසිතෙන් බෙදා දෙනවා. ගොවිසිතෙන් අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 7,57,447,596. සුබ දවසක් ලොතරැයියේ දිනන්න පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන තෑග අංකියටත් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න පුළුවන්. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 384 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම අපි තෝරා ගන්නේ ඔබේ සුබ දවසක සුබ ලග්නය. අද සුබ ලග්නය මීන. බලමු එහෙනම් සුබ අංක 3 තීරණය වෙන්නේ කොහොමද කියලා. අද පළමු සුබ අංකය අංක 49. දෙවන සුබ අංකය අංක 56. අවසන් සුබ අංකය අංක 2. රුපියල් 25,000ක් ඔබට දිනා දෙන ප්‍රවර්ධන තෑග අංකය අපි මේ තෝරා ගන්නවා. අද සුබ දවසක් ප්‍රවර්ධන තෑග අංකය 9,704. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000ක ඉලෙක්ට්‍රික් යතුරු පැදිය දිනාගත් වාසනාවන්තින් 265 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. රුපියල් ලක්ෂ පහක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි අදත් බිහි කරනවා. ජයග් රයිලතරයිපත් අලෙවි කරනවා. TMD පීරිස් වැලි පැන්න ගහමුල සහ බන්දුල කරුණාතිලක හබරන අපේ NLBL නියෝජිතවරුන් විසින්. එවැගේමයි රුපියල් 50,000 බැකින් දිනාගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැකින් දිනාගන්න වාසනාවන්තින් 37 දෙනෙක් අද බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 107,908 දෙනෙක් අතරේ රුපියල් 97,70,260 කමුදලක් අපි අද සුබ දවසක් වෙතින් බෙදා දෙනවා. තවත් වාසි වැඩි තෑගි වැඩි ලොතරැයිපත් 4ක වාසනාව ඔබට අරගෙන එන්න රංගන සමග ඩේමියන් සූදානම්.
5: රුපියල් කෝටියක් දෙකක් තුනක් විතරක් නෙමෙයි රුපියල් කෝටි 20ක් 30ක් 40ක් උනත් දිනා ගන්න පුළුවන් කියලා ඔබට විශ්වාසය ඇති කරපු ලොතරැය NLB මෙගා පවර්. දැන් මෙගා සුපිරි තෑගකට රුපියල් කෝටි 30 ඉක්ම වූ මුදලක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වාසනාව වෙනුවෙන් අදත් අපි ආරම්භ කරනවා NLB මෙගා පවර් දිනු මැදිමේ වාරය. මෙගා හීන හැබෑ කරගන්න අපි දෙනවා ඔබට සුපිරි තෑගි තුනක්. ඉන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි මෝටර් රථයක්. ඒ ගැනත් අපි බොහොම ආඩම්බරෙන් මතක් කරනවා. එහෙමනම් සුපිරි තෑගි තුන පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ මෙගා පවර් 2616 වෙනි දිනු මැදිමේ වාරය. මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තමයි අපි මුලින්ම තෝරගන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ඊළඟට අපි තෝරගන්නවා අද සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 23. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුලින්ම වාසනාව ගේනවා අංක 4. ඊළඟ වාසනාවන්ත අංකය අංක 58. ඊළඟ වාසනාව ගේන අංක 39. අද අවසන් ජයග්‍රහී අංකය අංක 28. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාග ලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 57 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2ක වාසනාවන්තයින් 4 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා තිලක් අමරසිරි මැදිරිගිරිය, SLM සුසන්ත මාතර, එම් නිතර්ශන් චක්කානේ, ඒත් එක්කම මහනුවර දිස්ත්‍රික්කිනුත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද මෙගා පවර් සමස්ත වාසනාවන්තයින් 121,766 දෙනෙකු අතරේ රුපියල් 77,88,240 මුදලක් අපි බෙදා දුන්නා. මේ විශ්වාසය අඛණ්ඩව රැකගනිමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පවර් හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 30,06,11,466. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2298 වෙනි දිනු මැදිමේ වාරයේ. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තමයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K. ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 55. ඊළඟ ජයග්‍රහී අංකය අංක 18. ඊළඟට වාසනාව ගේන්නේ අංක 71. අද අවසන් ජයග්‍රහී අංකය අංක 30. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාග ලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 35 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු එහෙනම් අද වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 වාසනාවන්තයින් දෙදෙනෙක්ම අපි දියතලාව ප්‍රදේශයෙන් බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරන්නේ පිබී මනතුංග මහතා සහ ඉමේෂ් සුවඳරත්න මහතා අපේ දියතලාව අලෙවි නියෝජිතවරු. ඒ අනුව අද දවසේ ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 91,860 දෙනෙකු අතරේ රුපියල් 54,042,000 මුදලක් අපි බෙදා දුන්නා. 2025 අවුරුද්දේ ඉඳන් රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක්, ඒ වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට දවසේ ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,24,99,204. වාසනාවේ කිරුල පළඳන ජාතියේ මහා අභිමානය ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත මේ ආරම්භ කරන්නේ 6,268 වෙනි දිනු මැදිමේ වාරය. එහෙමනම් දැන් යොමු වෙනවා දිනු මැදින්ට. මේ තෝරගන්නේ මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H වාසනාවන්ත අංක 3, 5, 7, 3, 2, 2. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රට පුරාම ලක්ෂපති වාසනාවන්තීන් 4296 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 238 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන. සුපුරුදු විදිහට අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා මහරගම JRIH ඊළඟ පෙරම. එතරින් නවතින්නේ නැහැ. රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 20 දෙනෙකුත් අද මහජන සම්පතෙන් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා ලියනගේ ශාන්ති දෙයන්දර, සිසිර රාජපක්ෂ මහරගම, ඉනෝකා මෙන්ඩිස් ඉඳිබැද්ද, KAGS අල්විස් තොටළඟ, EMT ගයන් පුෂ්පක බදුල්ල, ප්‍රේමචන්ද්‍ර පෙරේරා ලුණුගල, PVD තිලකරත්න බදුල්ල, අශෝක ගුණසිරි කැකිරාව, CP විතරණගේ ඇඹිලි පිටිය, අමිල ජයමාන්න ජායල, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, LJ ඩිමෝර් කුරුණෑගල, BA සුනිල් ප්‍රේමරත්න මාකොල, KGS ජයතිලක යටියන්තොට, සඳුන් පුෂ්පකුමාර ඉකිරිවැව, ශාන්ත කුමාර දෙහිවල, DCK ධර්මපාල පත්පේරිය, මැණිකේ ජයසුන්දර හිරියාල, එතෙකම මහනුවර සහ මාතරකින දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් බිහි වෙනවා. යනුවත දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 264,084 දෙනෙකු අතරේ රුපියල් 2,71,200 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,18,33,744. අද වියදමට අද සම්පතෙන් අපි මේ අවුරුද්දේ විතරක් රුපියල් 250,000 වාසනාවන්තින් 402 දෙනෙක් බිහි කළා තියෙනවා. ඒ විදිහට වාසනාවන්තින් බිහි වෙන්නේ අද දවසේ මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද සම්පතේ 843 වෙනි දින මැද මේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක 7322. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, කනිවිලගේ රූපසේන කරන්දෙනිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 49 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තින් අතර රුපියල් 1,16,80,720 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLV ජාතික ජයවර්ණයේ ලොතරැයි වර්ග 8කින් රට පුරාම වාසනාවන්තයින් 9,45,030 දෙනෙකු අතරේ රුපියල් 8,31,30,440 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන එන්න අපි සූදානම්. ඒ නිසාම මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
6: වාසනාවේ ආශිර්වාදය.
5: NLV

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.

સૂત્ર દેશનાબ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

රසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: පෙළේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු. ලෙඩව

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම

වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक कसूर ट्रेडिशनल दिश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආ ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: FM 93.5 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

시즌이 사사도야는 믿대 미카시에 비리디 라양 미트나데 스나유 바테티에 피네비 믿대 우디레 바위타타에 믿대 මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවි